0: උදෑසනක් වෙලා උදේ 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉදිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විනටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් කිසිම IMF බාධාවක් නැහැ.
6: කෝටි 5000ක් දිට්ඨ වෙනුවෙන් කරන්න. ඒකට ඒ සල්ලි ඡන්ද කරන්න පු සල්ලි එ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
7: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්.
8: ගිනි කන්දක් උඩ සොසේජස් බැඳගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
9: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
10: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව සුරංගනා කතාව.
11: මොන මැටි වෙන එකට මුණ දෙන්න අපි සූදානම්.
12: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
13: ලව් එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
4: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
15: ෆිනිෂින් පහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් පහලක් නම් කලර් අප් තමයි.
16: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
17: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
18: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
11: ආදි මාන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමක ලංකා රේටින් ඒජන්සි BBB

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියලු ඉන්දන වර්ගවල මිලහලට අදත් සූර්ය පැනලාක්‍රිය කරන්නයි දැනුම්දී. දන්සල් පරීක්ෂා කිරීම තවදුරටත්. දියගිලි පාස සිසුන් තුන්දෙන කතුරුදාන්. හෝමුස් සම්බන්ධයෙන් නිරාණේ දැඩි ස්ථාවරයක.
0: දේශීය සියත. Local news on සියත.
1: ජ තෙල් නීතිකත සංස්ථාව විසිනයේ බද්‍යම රාත්‍රයේ සිට ක්‍රාත්මක වන පරිදි සීලු ඉන්දන වර්ගවල මිල ගණන් ඉහළ දමනු ලැබ්වා. ඔටෝ ඩීසල් ලීටර එක මිල රුපියල් 15 ඉහළ දම ඇති අතර එහි නව මිල රුපියල් 407. සුපර් ඩීසල් ලීටර එක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20. එනු සුපර් ඩීසල් ලීටර එක නව මිල රුපියල් 478 වන බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 25 ඉහළ දම ඇති අතර එහි නව මිල රුපියල් 495. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 24. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 434 වනු ඇති. ලංකා භූමිතෙල් මිල රුපියල් 20 ඉහළ දැමුව අතර භූමිතෙල් ලීටර එක නව මිල දැක්වෙන්නේ රුපියල් 285 ලෙසයි. අද පෙරවරු 8 සිට පස්වරු 3 දක්වා සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම ඉල්ලීමක් කර සිටිනවා. පද්ධති ස්ථායිතාවය රැක ගැනීමට සහාය වන ලෙසයි එම සමාගම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කළේ. අද දිනේද අඩු විදුලි ඉල්ලුමක් අපේක්ෂා කර ලබනවා. ස්ථාන සියක පමණ ඊයේ විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලුම ඊයේ පුරෝකතර සීමාව ඉක්මවා සීක්‍රින් පහතකුස් තිබුණේ වෙසක් පොහොය සහ සතියන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන්. සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණ ඉහළ ගොස් තිබුණේ ඉතා ඉහළාකයකටයි. ජාතික විදුලි බල පද්ධති ස්ථායිතාවය සහ අකණ්ඩ සැපයුම රැකගැනීම වෙනුවෙන් ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක වෙසන්දි කිරීමට සිදු බවයි සමාගම සඳහන් කළේ. විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ පැරණි ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ.
2: පරණ විකෘති විදුලි බල මණ්ඩලයේ තත්ත්වයම තමයි අපිට පෙනෙන්නේ. ඒ නිසා මේකේ වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ ජනතාවට විතරයි. මොකද අපිට විදුලි බිල වැඩි කරන්න වැඩි වෙලා තියෙනවා. අපිට වැඩි මුදල් ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඒකට ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ පුනර්ජනනීය බලශක්තිය 2070ට කරන්න. ඒකට ඒ ඉලක්කයට යන්න බැරි වෙලා තමයි මේ විදිහට විදුලි කප්පාදු කරන්න සිද්ධ වුනේ. ඒකට විසඳුම් හොයන්න ආණ්ඩුව වහාම මම හිතන්නේ අර ගල් අඟුරු පිටපත කොමිසමක් අපි කොමිසමේ සංගමයක් හැටියට ඒකට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තට මේ කොමිසමෙන් අපි කියනවා ජාතික වැඩපිළිවෙලක් විදිහට මේවට විසඳුම් හොයලා කරා නම් මෙවැනි විදුලි කප්පාදු වෙන්නේ.
1: ඊයේ සිදු විදුලි බිඳ වැටීමට ආණ්ඩුව වග කිවේතු බවයි සමගි බලශක්ති වෘතේ සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ.
3: කොහොමත් දන්නවා ඉල්ලුම මොකද, ඉල්ලුම අඩු වෙනවා රැට වැඩි වෙනවා. හැබැයි ආණ්ඩුවට වාසි රැට වැඩි වෙනවා, ඉන්ධන ගෙන්නන්නේ ආණ්ඩුව තෙල් සංස්ථා. ඊළඟ සමාගම් කොටම දෙන්න වෙසක් සඳ බැස්සගෙන යනකොට හොඳට මතක තියාගන්න, පුනරුදේ කොමිස් ඉන්ධන මිල වැඩි කිරීමේ නැගල යනවා. අන්නේ වැඩි කිරීමට තමයි මේක පෙර සූදානමට අවශ්‍ය සීලු දක්ව තියාගෙන, සීලු දේ තියාගෙන පාලනය නොකිරීම තුළ ජනතාවට බරපටවන ගසාකාමී සූත්‍රයට තවත් දොර විවෘත කිරීමත් පූර්ණ වශයෙන් රජයේ වගකීමට.
1: මේ අතර විදුලිය ගබඩා කළ හැකි බලශක්ති ගබඩා පද්ධති 6ක් දිවිනට රැගෙන වෙත් තිබෙනවා. මෙම බලශක්ති ගබඩා පද්ධති 6 බවුනියාව, චුන්නාකම්, කිලිනොච්චි, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල පිහිට ඇති විදුලි බල සම්ප්‍රේෂණ උපපොළවල් සමීපව ස්ථාපිත කරනු ඇති. එක් පද්ධතියකින් දිවා කාලයේදී මෙගාවොට් 40ක විදුලි බල ශක්තියක් ගබඩා කිරීමට හැකි. උපරිම විදුලි බල ඉල්ලුම අවශ්‍ය රාත්‍රී කාලයේදී මෙගාවොට් 10ක් ජාතික විදුලි බල ජාලයට ලබා දීමට සැලසුම් කළා. පද්ධති 6ක් ලැබෙන මුළු ධාරිතාව මෙගාවොට් 60ක්. ජනාධිපති ලේකම් කාර්යාලයේ සහුණු පිටිය ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයේ දෙවන දිනය අදයි. වෙසක් කලාපයේ ආරම්භුණේ කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ලබන දෙවනදා දක්වා දර්ශනීය පහන් කූඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රැසකින් බුද්ධරශ්මි වෙසක් කලාපය සමන්විතයි. බුද්ධරශ්මි වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය විසින්. වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අදත් ක්‍රියාත්මකයි. ඒ ප්‍රධාන වෙසක් කලාපය පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතවයි. බෞද්ධ ලෝක වෙසක් කලාපය බොරැල්ල බේස්ලයින් පාර වන්දනාකර හන්දියෙන් ආරම්භ වී බේස්ලයින් මාර්ග ඔස්සේ බොරැල්ල හන්දිය, DS හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධ ලෝක

0: තොස්සේ බම්බලපිටි හන්දිය දක්වා පැවැත්වෙනවා. බුද්ධරශ්මි වෙසක් කලාපය පැවැත්වෙන්නේ කොම්පඤ්ඤ වීදිය පොලිසිය වටරවුම සිට කුමාර රත්නම් පාර, කොම්පඤ්ඤ වීදිය හන්දිය ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය මල්පාර අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වායි. එම මාර්ගයට සම්බන්ධ වන ජිනරත්න මාවත, නවම් මාවත හා පෙරහර මාවත ප්‍රදේශයන්හිද බුද්ධරශ්මි වෙසක් කලාපය පැවැත්වෙනවා. බේප්‍රූ ප්‍රදේශය සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වාද වෙසක් කලාපයක් ක්‍රියාත්මකයි. වෙසක් සිරි නැරඹීම සඳහා ගාලු මෝදර ආශ්‍රිත ප්‍රදේශයට විශාල මහජනතාවක් පැමිණිතැයි අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. කොළඹ කොටුව ගාලු මෝදරු ප්‍රදේශයේ වරාය නගරයේ සහ කොල්ලුපිටිය හන්දිය දක්වා අද රාත්‍රී 7 සිට රථවාහන ගමනාගමනය සිදුවන්නේ එක් දිශාවකට පමණයි. වෙසක් කලාප ක්‍රියාත්මක වන කාල සීමාව තුළ එම ප්‍රදේශවලට කන්ටේනර් රථ සහ ටිපර් රථ සඳහා ඇතුළු වීමට අවසර හිමි නොවන බවද පොලිසිය සඳහන් කළා. කොළඹ නගරයේ සහ ආශ්‍රිත ප්‍රදේශයේ තොරණ 20ක් පැවැත්වෙන බව සියද ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මේ අතර දන්සල් පරීක්ෂාව අද සිදු කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.
1: මෙම දන්සල් වල සෞඛ්‍ය ක්‍රමානුකූලයේ සහ සෞඛ්‍ය ක්‍රමානුකූල කටයුතු පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අද දින සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම දිනවල දිවයිනපුරක් පැතර යන බෝවන් රෝග වැළැක්වීම සඳහා විශේෂ උපදෙස් මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. එම නිසා අපි සියලු දෙනාගේම ජනතාවගෙන් සහ දන්සල් පවත්වන සියලු දෙනාගේම ඉල්ලා සිටීමට කැමතියි. මෙම සෞඛ්‍ය ක්‍රමානුකූල උපදෙස් හරියටම පිළිපදිමින් මෙම බෝවන් රෝග සහ පැතිරීම වළක්වා ගැනීමට සහාය වන ලෙස.
0: හුංගම කලමැටිය මුහුදු තීරයේ දියනෑමට ගිය පාසල් සිසුන් සිව් දෙනෙකු අතුරෙන් 3 දෙනෙකු දියගිලි අතුරුදන් වී තිබෙනවා. පොලිසිය පැවසීම සිසුන් 3 දෙනා සැඩ රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගොස් ඇති බවයි. අතුරුදන් වූ සිසුන් 3 දෙනා අතරින් 2 දෙනෙකු එකම පවුලේ සාමාජිකයන්. හුංගම තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 18, 17 හා 12 යන වයසල පසු සිසුන් 3 දෙනෙකු අනතුරට ලක්ුණා. හුංගම පොලිසිය තංගල්ල නාවික හමුදා කඳුර නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ෙක්ව අතුරුදන් සිසුන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා. උතුරු පළාතට ඔබ්බෙන් වන මුහුදු තීරයේ ධීවර කටයුතු වල නිරත වීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් අද තීරණයක් ගන්නා බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: මූද රළු වෙලා තියෙන විශේෂයෙන්ම උතුරු ප්‍රදේශයේ මූද අන්න ඒ ප්‍රදේශයේ රළු වීම නිසායි, ඊට පස්සේ සුළං අමනයක වැඩි වීම නිසා ඒ ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දෙන අයට පොඩි අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වයන් යටතේ ධීවරයන් මූදට යා යුතුද නැද්ද කියන එක අපිට මේක දැනුවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
0: උතුරු ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් අතුරුදන්ව සිටින ධීවරයේ සිවුදෙනෙකු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. පසුගිය 27 වනදා රාත්‍රී 11ට පමණ ඔවුන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇත්තේ යාත්‍රා දෙකකින්. ඇතියුත් අද සුළන් හේතුවෙන් ඔවුන් ගමන් කළ බෝට්ටු නැවත වෙරළට පැමිණීමට නොහැකි වනට ඇති බවට සැක පළ වුණා. අතුරුදන් වූ ධීවරයන් පිළිබඳ තොරතුරු අසල්වැසි රටවල සමුද්‍ර ආරක්ෂක ඒකකයේ වෙත යව ඇති බවයි ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ. වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 32,478ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 19ක්. වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 7කින්. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ නූරෙළිය දිස්ත්‍රික්කවලින් එම රෝගීන් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ. ඒ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
3: පවතින කාලගුණ තත්ත්වය අනුව ඩෙංගු මදුරුවන්ට බෝවිය හැකි ස්ථාන පරිසරයේ වැඩිවීමෙන් පවතිනවා සහ අපි දකිනවා කසල කළමනාකරණය තරමක් අඩාල වෙලා තියෙනවා මේ වස්ති සහිත කාලගුණයත් සමගම. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා තමන්ගේ පරිසරයේ ඉවතලන භාජන සහ මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒව සොයා බලා ඉවත් කරන ගන්නා ලෙසත්, වැසි වතුර නොවැටෙනසේ ඒවා ගබඩා කර තබා ගැනීමත් වැදගත් වෙනවා. නිසියාකාරයෙන් කසල බැහැර කරන තෙක් ඊට අමතරව මදර්ශනයෙන් වැළකීම සඳහා අනුමත මදුරු විකාශක පාවිච්චි කරනා ලෙසටත්, යම්කිසි කෙනෙකුට දින දෙකකට වඩා පවතින උණක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා තමන්ට තියෙන්නේ ඩෙංගුද නැද්ද කියලා සැකහැර දෙන්න.

0: දක්වා ගැනීම සඳහා මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා විශේෂයෙන් බොහෝ නිසාන ඉවත් කර ගන්න
1: International News on Sieta.
2: ඉරානය හෝමු සමුද්‍ර සන්ධියේ පාලනය නැවත තහවුරු කර තිබෙනවා. ඒ ඇමරිකාව සමග ඇතිකරගත් ගිවිසුමේ පැවති දුර්වලතා හේතුවෙන්. හෝමු සමුද්‍ර සන්ධිය කළමනාකරණ ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා විසින් පූර්ණ බලය සහිතව ක්‍රියාත්මක වනු ඇති. ඉරානයේ සන්නද්ධ හමුදා මෙහෙයුම් මූලස්ථානයේ පැවසුවේ පාලන රෙගුලාසිවලට අනුකූල නොවන්නේ නම් විදේශීය වාණිජ හා හමුදා යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. සියලුම නෞකා නියමිත මාර්ග හරහා ගමන් කළ යුතු අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ හමුදාවෙන් අවසර ලබා ගැනීම අනිවාර්ය වනු ඇති. ඉරානයේ නිවේදනය කළේ රෙගුලාසි උල්ලංඝනය කරමින් ගමනාගමන යෙදෙන නෞකාවල ආරක්ෂාව බරපතල ලෙස අනතුරට ලක්වනු ඇති බවයි. සතුටුදායක ගිවිසුමකට ඉරාන එළඹෙන්නේ නැතිනම් යුද්ධය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අමෙරිකානු ආරක්ෂක ප්‍රධානි පීටර් හෙක්සෙත් පැවසුවේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවේදනය කළේ ඉරානය පිළිබඳව අවසාන තීරණයක් කඩිනමින් ගන්නා බවයි. ඒ සඳහා ඉරානය අවනත විය යුතු රෙගුලාසි මාලාවක්ද ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළා. කොංගු රාජ්‍යයෙන් වාර්තා වී ඇති ඉබෝලා මරණ සංඛ්‍යාව 223ක් දක්වා ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මේ වන විට එරටින් වාර්තා වී ඇති ඉබෝලා ආසාදිතින් සංඛ්‍යාව 906ක්. උගණ්ඩාවෙන්ද මේ වන විට ඉබෝලා ආසාදිතින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. ඒ අතරින් එක් අයෙකු මිය ගියා. ඉබෝලා රෝගය මාස 2ක පමණ සිට නැගෙනහිර කොංගෝ ආශ්‍රිත ව්‍යාප්ත වෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ. යලි සිරස්තල සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළට. අද සූර්ය පැනලා ක්‍රිය කරන්නයි දැනුම් දීම්. දන්සල් පරීක්ෂා කිරීම තවදුරටත්. දියගිලි පාසල් සිසුන් 3 දෙනෙක් අතුරුදන්. හෝමු සම්බන්ධයෙන් ඉරානය දැඩි ස්ථාවරයක. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: පුංචිම කාලෙදන් අභිරහස් විසඳපු ඉනෝලා හෝම්ස්, ඒ කියන්නේ කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස්ගේ නංගිට මේ පාර සිද්ධ වෙන්නේ එයා නොහිතපු විදිහේ කරදරයක්.
2: ෂර්ලොක් හෝම්ස්ව පැහැරගෙන ලව් ගින්නක් වගේ මේ කතාව පැතිරිලා යන්නේ හරියට මේ නෝලාගේ වෙඩින් එක දවසේ.
3: Life was everything I wanted it to be. And it was just the two of us.
1: ඉතින් එයාට සිද්ධ වෙනවා වෙඩින් ඩ්‍රෙස් එකෙන්ම එයාගේ අයියව හොයාගන්න යන්න.
2: එනෝලාගේ සුපිරි වැඩ තියෙන මේ එනෝලා හෝම්ස් 3 මූවී එක ඉක්මනින්ම රිලීස් කරන්න තමයි Netflix plan කරලා තියෙන්නේ.
3: Those were the best times of all.
1: මේ පාරත් මේන් රෝල් එක කරන්නේ මිලී බොබී බ්‍රවුන්. කලින් මූවීස් වල characters කරපු හැමෝමත් මේ මූවී එකේ ඒ විදිහටම ඉන්නවා කියලා තමයි director Philip Barantini කියන්නේ.
4: It's your brother. Sherlock has been kidnapped.
2: ෂර්ලොක්ගේ පැහැර ගැනීමත් එක්ක මේ තමයි එනෝලාගේ හොඳම ඩිටෙක්ටිව් ටැලන්ට්ස් එලියට එන සුපර් මූවි එක.
3: Yes, I was surprised too.
0: Talk of the Town.
2: දැන් වෙලා උදේ 6:47.

0: පින් කරන්න වෙලාවක් හොය හොයා ඉන්න එපා. ලැබුණු වෙලාවේ පින් කරන්න.
1: අපිට පින්කම් කරන්න මුදල්ම අවශ්‍ය කරන්නේ නැහැ. පන්සිල් පද පහෙන් පින්නන්නේ එක පදයක් හරි අපි ජීවිතාන්තය දක්වා ආරක්ෂා කරගන්න ඕන. ඒක මොන තරම් වටිනවද?
0: යහපත් පුරුදු දවසක නිවනට මඟ කියනවා.
1: බණ අහනක පුරුද්දක් කරගත්තොත් ඔබ සසර බණ ඇහෙන තැන්වල ඉපදෙන්නේ.
0: දහමින් ජීවිතය පොහොසත් කරගන්න අද උදෑසන 7ට සියත අහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ

0: ශාස්ත්‍රපති ධර්මාචාර්ය පූජ්‍ය කෙරවනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.
1: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝකපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
2: සැන්ඩි, ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වන කවුරු කැමති වෙන්නේ නැත්තේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.

0: සුබදසනක් දැම්වෙලා උදේ 7:02.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත බණවඩවා
1: නෙවර දේශකයානෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරපනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.

භාග්‍යවත් අපගේ තිලෝගුරු අමාමෑණේ සාන්තිනායක ලෝතුරු බුදුපියාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධා සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, මේ පින්වතුන් සූදානම බලාපොරොත්තුව අරමුණ කාරණේ නිමිත්ත මාගේ ලෝතුරු සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ ඔබට මට කරුණාවෙන් යුක්තව මේ සංසාර රෝගය තරණය කරන්නට, උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නට දේශනා කළ ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ධර්මය ශ්‍රවණය කරලා අපේ මෙලව පරලොව මේ දෙලව ජීවිතේ සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුව අපේක්ෂාව අරමුණ තියෙන්නේ. ධම්මෝසද සමන්නත්ති, මේ ධර්ම ඖෂධය හැරෙනකොට පින්නවන්නේ අපිට වෙනත් ඖෂධයක් නැහැ. මේ ලෝකයේ තියෙන අමාරුම ලෙඩ, අපහාසුම ලෙඩ, වෛද්‍ය විද්‍යාවටවත් හසු නොවන ලෙඩ සුවකර ගන්න පුළුවන්කමක් ලැබෙන ඖෂධය තමයි පින්නවන්නේ ධර්මය කියලා කියන්නේ. ධර්ම ඖෂධය පානය කළ කෙනෙකුට කවදාවත් වරදින්නේ. ධර්ම ඖෂධය ගන්න කෙනෙක් දුකින් ඉන්නේ නැහැ. ධර්ම ඖෂධය ගන්න කෙනෙක් තැවෙන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ පින්වන්නේ. එනිසා මේ දහම් ඖෂධය දෙන්නේ කයට විතරක් නෙවෙයි, සිතටත් මේ ධර්ම ඖෂධයමයි දෙන්නේ. එතකොට පින්වත්නි, අපිට රාගයට, ද්වේෂයට, මෝහයට මේ ප්‍රධාන අකුසල මූලයන්ට, ඒ අකුසල මූලයන් යටපත් කරන්ට ලබා දෙන ප්‍රධානම ඖෂධය තමයි දහම් ඖෂධය කියලා කියන්නේ. නිසා අපි නිරන්තරයෙන්ම ධර්මයේ හැසිරෙන්න ඕන, දහමේ යෙදෙන්න ඕන, දහමේ නියැලෙන්න ඕන පින්වන්නේ. එහෙම කෙනාට තමයි මේ සසර ගමන ඉතාමත් ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. එසා පින්වත්නි, මේ පින්වතුන් ධර්මයෙන් නිරන්තරයෙන්ම ආශ්‍රය නිශ්‍රය කරන, නිරන්තරයෙන්ම ඇසුරු කරන, ධර්මානුකූල ජීවිතයක් ගත කරන ඔබ හැම වෙලේම උත්සාහ ගන්න පින්වත්නි, බණක් අහනකොට මම මේ බණ අහන්නේ මගේ සංසාර ගමන ඉතර කර ගැනීම පිණිසමයි. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීම පිණිසමයි මම මේ ධර්මය අහන්නේ කියන සිතුවිල්ල ඇති කරගන්න. පොව වෙලාවට දැන් බලන්න, අපි ඔය හත් දවසේ මළගෙවල් වල බණ කියනවා, තුන් මාසේ බණ කියනවා, අවුරුද්දේ බණ කියනවා, වගේ විවිධාකාරයේ ධර්මදේශනාවන් වලට සම්බන්ධ වෙනවනේ. එතුරේ සම්බන්ධ වෙනකොට අපේ සිතුවිල්ල තියෙන්නේ අපි අහවල් ඥාතියාට පින් දෙන්න මේ බණ කියනවා, අපේ මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න, මේ කෙනාට ආශිර්වාද කරන්න, අන්න ඕ වගේ සිතුවිලිත් එක්ක තමයි පින්වන්නේ අපි ධර්මය ශ්‍රවණය කරන්නේ. ඇත්තටම පින්වන්නේ ඒ වගේ අවස්ථාවලදී අපි එහෙම නෙවෙයි හිතන්න ඕන. අපි සිතන්න ඕන පින්වන්නේ මේ ධර්මය මම ශ්‍රවණය කරන්නේ මේ සංසාර ගමනින් එතර වෙන, මේ සංසාර රෝගේ තරණය කරන්න. එතකොට මේ ධර්මාවබෝධය ලබන්න, මේ සෝතාපට්ටි මාර්ගයට හෝ යාමට ශක්තියක් මට ලැබෙන්න, අවබෝධයක් මට ලැබෙන්න කියන සිතුවිල්ලෙන් තමයි පින්නන්නේ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ. අපි බණ ඇහුවම කොහොමත් පින් සිද්ධ වෙන, කොහොමත් කුසලයේ එනවම තමයි. ධර්මයේ තමන්ගේ සිත, කය, වචනය කියන ద్వාරත්‍රය සංවර කරගෙන බණ ඇහුවම කොහොමත් පින් සිද්ධ වෙනවා, කුසලයේ ඇති වෙනවා. ඇයි පින්නන්නේ? මේ වෙලාවේදී අපිට රාග සිතුවිලි පහළ වෙන්නේ නැහැ, ද්වේෂ සිතුවිලි පහළ වෙන්නේ නැහැ, මෝහ සිතුවිලි පහළ වෙන්නේ නැහැ. එතකොට අපිට නිරන්තරයෙන්ම ශ්‍රද්ධාව තමයි මේ අවස්ථාවන් තුල ඇති වෙන්නේ. එතකොට ශ්‍රද්ධාවෙන් තමයි කටයුතු කරන්නේ. බුද්ධ ගෞරවය අපිට මේ අවස්ථාවන් තුල ලැබෙනවා, ධර්ම ගෞරවය අපිට අපේ සිතුවිලි වලට ගොඩනැගෙනවා, සංඝ ගෞරවය අපේ සිතුවිලිට ගොඩනැගෙනවා. එහෙම ගොඩනැගෙනකොට පින්වත්නි අපිට අර රාග, ద్వේෂ, මෝහ කියන සිතුවිලි එනවා හරි අඩුයි.
අනේ එතකොට අපිට කොහොමත් එතන කුසලයේ සිද්ධ වෙනවා. ශ්‍රද්ධාව තුළිනුත් අපිට කුසල් ඇති වෙනවා. ඒ වගේමයි ධර්මයේ ශ්‍රවණය කිරීම තුළිනුත් කුසල් ඇති වෙනවා. සිත පහදවා ගැනීම තුළිනුත් කුසල් ඇති වෙනවා. අනේ කුසල් තමයි පින්වත්නි අපි මිය ගිය කෙනාට හෝ තමන්ගේ ඥාතිවරයාට හිතවතට අනුමෝදන් කරන්න ඕන. ආශිර්වාද කරනවා නම් ආශිර්වාද කරන්න ඕන. එනිසා අත්තාන මේව පටමං. තමා පළමුව. කද පින්වත්නි තමා පළමුව. තමන් පළමුව තමා අවබෝධය ලබන්න ඕන පින්වත්නි. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ සුතා දතා වචසා මනසානුපෙක්කිතා. සුතා කියලා කියන්නේ හොඳින් අහන්න. දතා කියලා කියන්නේ ධාරණය කරන්න. වචසා කියලා කියන්නේ වචනය භාවිතා කරන්න ඕන. මනසින් හිතන්න ඕන. ධර්මානුකූලව හැසිරෙන්න ඕන. ධර්මය තුල පින්වන්නේ සෙමෙනෙහි කරමින් විදර්ශනාව වඩමින් කටයුතු කරන්න ඕන. එහෙම කටයුතු කළොත් තමයි පින්වන්නේ ඒ අවබෝධය අපිට ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒතර පින්වන්නේ අපගේ ශාසනය තුල මේ ශාසනය පින්වන්නේ ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් උනේ අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් උනේ අපේ ආනන්ද හාමුදුරුවෝ. 이르දි බල සම්පන්න භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් උනේ අපේ මුගලන් මහරහතන් වහන්සේ. ඒ වගේමයි පින්වන්නේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් උනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඒ වගේමයි දිබ්බචක්කු ඥානය අතරින් අග්‍රස්ථානයට පත් උනේ දිවස්ලාභීන් අතරින් අග්‍රස්ථානයට පත් උනේ පින්වත්නි අපේ අනුරුද්ධ හාමුදුරුවෝ. එතකොට මේ වගේ 80 මහා ශ්‍රාවක පිරිසක්ම ඉන්නවා. එතකොට පින්වත්නි මේ ශ්‍රාවකයන් පිරිස ගත්තම ඒ හැම දිනාටම හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බ වුණා. ඒ හොඳ කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙච්ච නිසා තමයි පින්වත්නි ඒ අයට පුළුවන් උනේ මේ සංසාර ගමනින් එතර වෙන්න, ඒ විමුක්තිය ලබන්න. ඒ විමුක්තිය ලබා ගැනීමේ හැකියාව ලැබුණේ පින්වත්නි කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා. ඒතර පින්වත්නි මෙවර වෙසක් පුර 15ක පොහේ දවසත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වෙනුවෙන්ම වෙන් කළ තියෙන එකක්නේ. එතකොට මේ කල්‍යාණ මිත්‍ර ඇසුර අපේ ජීවිතයට කොච්චර වටිනවද? අපේ ජීවිතේ හදාගන්න මොන තරම්නම් මේ කලන මිතුරු ක්‍රමවේදය උපකාර වෙනවද කියන එක පිළිබඳව තමයි අද මම මේ පින්වත් හැම දිනාටම කියලා දෙන්නේ. ඒ අනුශාසනාව කරන්නේ පින්වන්නේ සංයුක්ත නිකායේ තියෙනවා පින්වත්නි මිත්ත සූත්‍රය කියලා. එතකොට මේ මිත්‍රයෙක් අපි හඳුනා ගන්න ඕන කොහොමද? එතකොට අපේ කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්න එක පිළිබඳව වෙනම සූත්‍රයක් තියෙනවා පින්වත්නි. දැන් මේ මිත්ත සූත්‍රයේ තියෙන සාමාන්‍යයෙන් අපේ හොඳ මිතුරෙක් අපි කොහොමද හඳුනගන්නේ කියන එක. එතකොට ආචාර්යවරයා කියන එක පින්වන්නේ එතන ඒක මිත්‍රයා නෙවෙයි. අපි කොයිම අවස්ථාවකවත් භාග්‍යතුන් වහන්සේටත් මිත්ත ආචාර්ය කියලා අපි එහෙම හඳුන්වලා නැහැනේ. එතකොට මේ ලෝකේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා තමයි මගේ ලෝතුරු බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ අපි හැමෝටම කල්යාණ මිත්‍රයයි. උන්වහන්සේ මේ සංසාර ගමනින් අපි හැමෝවම එතර කරන්න උත්සාහ කළේ උන්වහන්සේ. එතකොට පින්වන්නේ මේ සාමාන්‍ය ජීවිතයේදී මේ මිතුරු ඇසුර අපි කොහොමද පවත්වාගෙන යන්න ඕන? තමන් වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද පෙන්වලා දෙන්න, තමන් නිවැරදි මාර්ගයකට ගන්න උත්සාහ කරන, ඒ වගේමයි ලාභ සත්කාර බලාපොරොත්තුවකින් තොරව තමන් ආශ්‍රය නිශ්‍රය කරන කවුරු හරි ඉන්නව නම් පින්වත්නි ඒ සැබෑ මිත්‍රයෝ හැම වෙලේම අපිව වරද්දෙන් ගලවගෙන අපි යහපත් මාර්ගයකට ගන්න උත්සාහ කරන ඕන යහපත් මිත්‍රයෝ නම්. එතකොට ඒකේ තුල තියෙනවා පින්වත්නි දුද්දදං දදාති. එතකොට අපේ හොඳ මිත්‍රයා යහපත් මිත්‍රයා පින්වත්නි දීමට අපහසු දේ පවා දෙනවා. දුද්දදං දදාති කියලා කියන්නේ ඒකයි පින්වත්නි. එතකොට දෙන්න බැරි දේවල් පවා අපහසු දේවල් පවා ඒ කෙනා දෙනවා. ඒ තමයි හොඳ මිත්‍රයෙක්ගේ ස්වභාවය. එතකොට එයා පරිත්‍යාගශීලී. පරිත්‍යාගශීලී කෙනෙක් තමයි තමන් කැමති වුණත්, තමන් ඒ දෙයට වඩාත් කැමති වුණත්
ඒක මොනාද කරන්නේ, පරිත්‍යාග කරන ස්වභාවයක් තියෙනවා. එතකොට බලන්න ඔබ ළඟ ඉන්න මිත්‍රයෝ එහෙම අයද කියලා. ඒ වගේමයි දුක්කරං කරෝති, කරන්න අපහසු දේවල් පවා කරලා දෙන්න අපහසු දේවල් පවා කොතරම් අපහසු වුණත් කැපවීම කරමින් ඔහුට උදව් කරනවා. කරන්න බෑ සමහර වෙලාවට ඒ වගේ දේවල් කරන්න බැරි වුණත්, හැබැයි ඒ යහපත් දේවල් වලට පින්නන්නේ, අයහපත් දේවල් වලට නෙවෙයි, මිතුරා වරදට පොළඹවන දේවල් වලට නෙවෙයි, යහපත් දේවල් වලට මොන්න තරම් අපහසු වුණත් මොන්න තරම් අමාරු වුණත් කැපකිරීම කරලා පින්නවන්නේ ඔහුට උදව් කරන ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි දුක්ඛමං කමති, ඒ වගේමයි ඉවසීමට අපහසු දේවල් පවා ඉවසනවා. මිතුරාගේ අතින් යම්කිසි අත්වැරදීමක් හෝ කේන්තියාමකදී කටුක වචනයක් කියවුනත් ඒ හැම දෙෙම උපේක්ෂාවෙන් බලාගෙන ඉවසන කෙනෙක්. දැන් සමහර මිතුරු ඉන්නවනේ මොනවා හරි වචනයක් එහා මෙහා වෙච්ච ගමන් අනේ මේ යාළුකමත් ඕනේ මගෙත් එක්ක ආයෙ කතා කරන්නත් එපා, මේ මම යනවා යන්න, මේ යාළුකම් මොහොම යාළුකම් මොකටද, ඉතින් ඔය වගේ එහෙම මොකද්ද වෙන්නේ, අතහැර දාලා යනවා. සමහරට තමන්ගේ මිතුරා බොහොම ලොකු ප්‍රශ්නක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අස්සේ ඔබත් ගිහිල්ලා මොනවා හරි අහනවා. ඉතින් එයාට කේන්දි ගිහිල්ලා මොනවා හරි කියනවා. එහෙම කිව්වයින් පස්සේ ඉතින් එයා මේ කේන්ති අරගෙන ඉවරලා එයාට කේන්ති ගිහිල්ලා මොනවා හරි වචනයක් පිට වුණොත් එහෙම අනේ මේ මව යාළුකම් වැඩන්නේ නැහැ, මම බොහොම කතා කරනවා නම් කියලා එහෙම අතහැර දාලා යන්නේ නැහැ පින්නවා. එතකොට අමාරු දේ එකම ඒකයි කියන්නේ දුක්ඛමං කමති කියලා කියන්නේ ඉවසීමට අපහසු දේ පවා එයා ඉවසන කෙනෙක්. ඒ වගේමයි ගොහිය මස ආචි කරෝති කියලා කියන්නේ තමන්ගේ මිතුරාගේ රහස් පවසනවා කියලා කියන්නේ තමන්ගේ තියෙන රහස් තමන්ගේ මිතුරාට කියනවා. හැබැයි මිතුරා කියලා තියෙන රහස් කවදාවත් වෙන අයට කියන්නේ නැහැ. තමන්ගේ මිතුරාගේ පෞද්ගලික ජීවිතයේ වැදගත්ම කරුණු ඔහුට කියනවා. ඒක තමයි විශ්වාසවන්තභාවය කියලා කියන්නේ. එතකොට මිතුරා සමග ඒවා බෙදා ගන්නවා වගේම තමයි මිතුරා කියලා තියෙන රහසක් තවත් අය අතින් කියන්න යන්නේ නැහැ පින්නවනේ. එහෙම කියන්න ගියොත් එහෙම ඒක යහපත් මිතුරුකමක් වෙන්නේ නැහනේ. තමන්ගේ තියෙන වැදගත් දේවල්, රහසිගත දේවල්, යහපත් දේවල් මේ හැම දෙයක්ම මිතුරාත් එක්ක බෙදා හදා ගන්නවා. අන්න එහෙම කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වගේමයි ගුහ්‍යමස පරිගුහති කියලා කියන්නේ මිතුරාගේ රහස් රකින්නවා කියන එක. ගුහ්‍යමස ආචිකරෝති කියලා කියන්නේ පින්වන්නේ මිතුරාට රහස් කියන එක. ඒ වගේමයි ගුහ්‍යමස පරිගුහති කියලා කියන්නේ මිතුරාගේ රහස් ආරක්ෂා කරන්න ඕනේ. එතකොට ඔහුගේ දුර්වලතාවයන් කොයිම වෙලාවකවත් විවේචනය කරන්නේ නැහැ, වෙන අය සමග පවසන්නේ නැහැ. අයියෝ ඔය යාද යානම් ගන්න දෙයක් නැහැ, මෙන්න මෙහෙමයි ආරමයි කිය එහෙම කියන්න දෙයක් නැහැ පින්නන්නේ. ඒක යහපත් දෙයක් නෙවෙයි. ඒ වගේමයි ආපදාසුන ජහති. ඒ කියලා කියන්නේ ආපදාසුන ජහති කියලා කියන්නේ පින්නන්නේ ආපදාවක් වෙච්ච වෙලාවක අතාරින්නේ. සමහරලාට මිතුරාට ලොකු කරදරයක් වෙලා තමන්ට වේදන් යනවා වෙන්න පුළුවන්, මොනවා හරි ගැටලු කාරේ තත්වයන් වෙන්න පුළුවන්, හිමීන් සීරුවේ ඉස්සලා යනවා මිතුරාව අතහැර දාලා. එහෙම කරන්නේ නැහැ පින්වන්නේ. කොච්චර කාලයක් කොපමණ කාලයක් වුණත් කොපමණ දුක්ඛිත කටුක කාරණාවක් වුණත් ඒ ආපදාවට පත්වෙච්ච වෙලාවක පින්වන්නේ ඔව අතාරින්නේ නැහැ. හොට ලෙඩ දුකක් හට ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඔහුව දුප්පත්භාවයට පත් වෙන්න පුළුවන්, ඔහුට කරදරයක් වෙන්න පුළුවන්. ඒ කිසිම අවස්ථාවක ඔහුව තනි කරලා දාලා යන්නේ නැති එක යහපත් මිතුරෙක්ගේ ලක්ෂණයක් පින්වන්නේ. ඒ වගේමයි කීනේන ඥාති මඤ්ඤති. ඒ වගේමයි පිරිහුණු විට අවඥාන කිරීම. දැන් සමහර ලාට මිතුරගේ යතින් වරදක් හරි මොනවාම හරි දෙයක් වෙලා එයා පිරිහිලා සමහරට එයා රස්සාවෙන් අයින් වෙලා වෙන්න පුළුවන්, රස්සාව නැති වෙලා වෙන්න පුළුවන්, එයාගේ වස්තු භෝග විනාශ වෙලා වෙන්න පුළුවන් ඕනෑම දෙයකින්. එතකොට එයා පිරිහීමටපත් වෙලා නෑ, එයා ටිකක් දුකටපත් වෙලා දුප්පත් භාවයටපත් වෙලා ඔහුට තිබුණු දේවල් නැති වෙලා මෙන්න මෙහෙම අවස්ථාවලදී මෙහෙම තත්වයන්වලදී ඔහුව නොසලකා හරින්නේ නෑ. පෙර පරිදිම ඔහුට ගෞරවය සහ සෙනෙහසින් කටයුතු කරන්න ඕන. ඉස්සලා ඔහුට යම්කිසි ගෞරවයක් දැක්වාද අන්නේ ගෞරවය, ඒ සෙනෙහස ඒ ආකාරයෙන්ම දක්වන්න ඕනේ. අන්න ඒක තමයි පින්වන්නේ සත්පුරුෂ කෙනෙක්ගේ ලක්ෂණය, සත්පුරුෂ ධර්මය, සත්පුරුෂ මිත්‍රයා කියලා කියන්නේ අන්නේ කෙනාට. එතකොට ඒ ලක්ෂණය ඇතිව අපි කටයුතු කරන්න ඕන. පින්වන්නේ
දැන් බලන්න ඔය මිත්‍රයන්ගේ සම්බන්ධය පිළිබඳව ගත්තම, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය පිළිබඳව ගත්තම, ඒ මිත්‍රයන්ගේ තියෙන ගති ලක්ෂණ බලන්නකො පින්නවනේ. ඒ ගති ලක්ෂණ ඒ කෙනාට යනවා. දැන් අපේ සාරියුත් මහරහතන් වහන්සේ, උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රස්ථානයට පත්වෙච්ච මහරහතන් වහන්සේනේ. දැන් උන්වහන්සේ ළඟ හිටපු ශිෂ්‍ය පිරිසත් පින්නවනේ ප්‍රඥාවන්ත කියලා. කියන්නේ ප්‍රඥාවන්තෙන් අගතෙන් පත්වෙච්ච පිරිස තමයි හිටියේ. ඒතර පින්නවනේ සාරියුත් මහරහතන් වහන්සේ පැවිදි කරගත්තේ ප්‍රඥාවන්ත අයද? නෑ. අර යහපත් කල්යාණ මිත්‍රයෙක් ඉන්නකොට එයාගේ ලක්ෂණ ටික මොනවාද වෙන්නේ? අනිත් අයට යනවා. දැන් මහාකාශ මහරහතන් වහන්සේ ගන්න බලන්න. උන්වහන්සේ දුතාංග ආරක්ෂා කරනවා. තෙලස් දුතාංගයම ආරක්ෂා කරන මහරහතන් වහන්සේ නමක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ පාංශක කුල චීවරය පොරවන්න පුණ්‍ය භාවයක් තිබුණු, පිනක් තිබුණු කෙනෙක් තමයි මහාකාශ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ඒක මේ මේ ශාසනය තුළ කාටවත් ඒ අවස්ථාව ලැබුණේ නැහැ නේ පින්නවන්නේ. ඒ කුසලයේ මේ ශාසනය තුළ කිසිම කෙනෙකුට ලැබුණේ නැහැ. එතකොට උන්වහන්සේ ළඟ හිටියේ පින්නවන්නේ දුතාංග ආරක්ෂා කරන, දුතාංග දරන ශිෂ්‍ය පිරිසක්. එතකොට පින්නවන්නේ මේ දුතාංග දරන කැමැති පිරිසක් ඇවිල්ලා මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ළඟ පැවිදුණාද? නැහැ. ධර්මාවබෝධයවත් ලැබලා නැතුව හිටපු පිරිසනේ පින්නවන්නේ පැවිදුනේ. පැවිදි වෙලා හැබැයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඒ දුතාංග ආරක්ෂා කරනවා ඒව දැකලා තමන්ගේ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය මොනවාද වෙන්නේ? ඒ ජීවිතේට පින්නවන්නේ පුරුදු වෙනවා. ඒක ඒ පුරුදුන් යනවා. බලන්න කොච්චර යහපත්ද බලන්නකෝ. දැන් භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා උන්වහන්සේගේ චිතකයට ගිනි දල්වන්න යන අවස්ථාව තුළ චිතකයට ගිනි දල්වන්න බැරි වෙනවා. ඊට පස්සේ දැන් මොකක්ද මේකට කාරණාව, හේතුව භාග්‍යතුන් වහන්සේගෙන් විමසනවා. ඊට පස්සේ විමසනු කර කියනවා මහාකාශ මහරහතන් වහන්සේ වඩින තුරු චිතකයට ගිනි දැල්වෙන්නේ නැහැ. දෙවියෝ ප්‍රකාශ කරනවා පින්නවනේ ඒ චිතකයට ගිනි දැල්වෙන්නේ නැහැ කියලා. ඒ චිතකයට ගිනි දැල්වෙන්න හේතු කාරණා වශයෙන් දක්වන්නේ මොකද පින්නවනේ? එතකොට මේ මහාකාශ මහරහතන් වහන්සේට දෙවියන් හරි ප්‍රියයි. ඇයි ඒ ප්‍රිය? උන්වහන්සේට දන් පූජා කළා. මහාකාශ මහරහතන් වහන්සේට දන් පූජා කළා තමයි දෙවිවරු විශාල ප්‍රමාණයක් දිව්‍ය තලවල පහළ වෙලා තියෙන්නේ. උන්වහන්සේ දින 7න් 7ට 7න් 7ට සමාපත්තියට සමවදිනවා පින්නවනේ. කෙස් රැවුල් වැවිලා උන්වහන්සේගේ. ඉතින් දින 7න් 7ට පින්වත්නි උන්වහන්සේ සමාපත්ති සෝයට සමවැදිලා උන්වහන්සේ දුගී මගී යාචකාදීන්ම හොයාගෙන ගියා. දුප්පත්ම ගෙවල් වලට ගිහිල්ලා පින්වන්නේ දාන ටිකක් පිළි අරගෙන පින්ඩපාතේ ටිකක් දාන කියලා කියන්නේ ගෙදරින්දන් වල දාන්නේ නැහැනේ උන්වහන්සේ. ඒක දුතාංගයන්නේ. පින්ඩපාත භෝජනයෙන් විතරමයි උන්වහන්සේ ලැබෙන්නේ. ඒ පින්ඩපාතේ ලබලා පින්වත්නි පින්ඩපාතේ ලබා ගත්තා. ඒ ලබා ගත්ත නිසා තේ පින්ඩපාතේ පූජා කරගන්න අර දුප්පත් මිනිසුන්ට පුළුවන් වෙච්ච නිසා බොහෝ දෙනා ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද පින්නන්නේ? දිව්‍ය තලයන්වල. එතකොට ඒ කාරණාව පින්නන්නේ. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟ. එතකොට මේ දිවස්ලාභීන්මද පින්නන්නේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ළඟට ආවේ. එතකොට ඒකට කැමැති වෙච්ච පිරිසද ආවේ? නෑ. උන්වහන්සේ ළඟ පැවිදි වෙලා ඒ ඉන්න කාලය තුළ ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක මොකද උනේ පෙන්වන්නේ? ඒ පිරිස සකස් වුණා. දැන් ආනන්ද හාමුදුරුව ළඟ, ආනන්ද හාමුදුරුව බහුශ්‍රුත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ. ඒතර උන්වහන්සේ ළඟ හිටපු අනිත් ස්වාමින් වහන්සේලාත්, අනිත් භික්ෂුන් වහන්සේලාත් පින්වන්නේ බහුශ්‍රුතයි. ඒතර ඒ බොහෝ අසූපිරු පිරිසක් තමයි අනිත් පිරිස හිටියේ. ඒතර පින්වන්නේ ඒ කාරණාව හේතු වෙලා තියෙන එනම් මොකද්ද? අර කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා තමයි ඒ ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපි හොඳ මිතුරෙක් ආශ්‍රය කරනවා නම් පින්වත්නි, ඒ මිතුරගේ ගති ලක්ෂණ අපිට එනවා ඉබේම. ඒ යහපත් ගුණධර්ම අපිට එනවා ඉබේම. ඒතර ඔබ කල්පනා කරන්න ඕන, ඔබ ඇත්තටම යහපත් මිතුරෙක්ද? මිතුරගේ රහස් රකින්නවද? මිතුරට උදව් කරනවද? මිතුරට උපකාර කරනවද? ඒතර මිතුරගේ දුකේදී සැපේදී මේ අවස්ථා දෙකේදීම මම කටයුතු කරනවාද කියන එක පිළිබඳව හිතන්න ඕන පින්වන්නේ. එහෙම හිතලා කටයුතු කරන අයට තමයි මේ සත්පුරුෂ ගුණධර්මයන් වඩා වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. පින්වන්නේ ඔය සාරියුත් මහරහතන් වහන්සේ පුංචි කාලේ සාරියුත් මහරහතන් වහන්සේට අකුරු ගන්නපු ගුරුවරයෙක් හිටියා. ඒ තමයි මේ ජයසේන උපාසකතුමා. ඉතින් මෙයා බමුණෙක්. සාරියුත් මහරහතන් වහන්සේ හිතනවා මෙයාව මුණ ගැහෙන්න යනවා. දැන් අවුරුදු 120ක් පමණ පින්වත්නේ
කිට්ටු කරලා දැන් වයසට ගිහිල්ලා මංච පරායනව දැන් මරණයත් අත ළඟ තමා තියෙන්නේ. ඉතින් මෙහෙම ඉන්න කාලයක් තුළ උන්වහන්සේ මේ ජයසේන උපාසකතුමා ගාවට යනවා. පළවෙනි දවසේ මේ ජයසේන උපාසකතුමාගේ නිවසට යනකොට ජයසේන උපාසකතුමා මොකද කරන්නේ? මහාකාශ්‍ය මහරහතන් වහන්සේ දුරදී මෙනවා දැකලා දොර වැහුවා. දොර වහලා දොර අගුළු දාගෙන ගේ ඇතුළට වෙලා බලන් හිටියා. එතකොට උන්වහන්සේ බලාගෙන හිටියා සාරිපුත්‍ර හාමුදුරුව වඩිනකන්. සරියුත් හාමුදුරුව වැඩම කරලා පින්වන්නේ බැලුවා, සද්දයක් බාද්දයක් නැහැ. සරියුත් හාමුදුරුව දන්නවා දැන් මේ ඇතුළේ ඉන්නවයි කියලා. උන්වහන්සේ ආපහු වැඩම කළා. දෙවන දවසෙත් සරියුත් හාමුදුරුව ආය නැවත වැඩියා. දෙවන දවසේ සරියුත් හාමුදුරුව එන්න කලින්ම මොකද කළේ? ගෙට ගිහිල්ලා දැන් දොර වහගෙන දොර අගුළු දාගෙන ඉන්නවා. දැන් මෙහෙම ඉන්නකොට පින්වත්නි, දැන් මොකක්ද මේකට හේතුව? දැන් සරියුත් හාමුදුරුව වඩිනකොට ඇයි මේ දොර අගුළු දාගෙන දොර වහගෙන ඇතුළට වෙලා ඉන්නේ? පින්වත්නි, සරියුත් හාමුදුරුව බොහෝ කාලෙකින් පස්සේ එන්නේ. මේ ජයසේන උපාසකතුමාට දෙන්න දෙයක් නැහැ. ජයසේන උපාසකතුමා හිතනවා, අනේ මම මොකක්වත් නැතුව කොහොමද උන්වහන්සේව පිළිගන්නේ? මට දෙන්න දෙයක්වත් නැහනේ. නැත්නම් මේ සරියුත් හාමුදුරුව සමග මොකක්වත් අමනාපයක්ද? නෑ නෑ, එහෙම නෑ. සරියුත් හාමුදුරන්ට අගුරු ගන්නපු ආචාර්යතුමා මේ පින්වන්නේ. ආචාර්යවරයා, ගුරුවරයා මේ. ඉතින් පින්වන්නේ තුන්වෙනි දවසේ මෙයාට ආරාධනාවක් හම්බ වෙනවා මේ නුවර මේ කුමාරවරුන්ට නම් තැබීමේ උත්සවයකට. එතකොට සාමාන්‍යයෙන් ඒ කාලේ පින්වන්නේ නම් තැබීමේ උත්සව තියන්නේ කුමාරවරු නුවරකේ සියලු දෙනා ඒ කාලේ හා සමව උපදිච්ච ඒ සියලු දෙනා ගෙනල්ලා මහා උත්සවයක් කළා. ඉතින් මේ බමුණෝ සියලු දෙනාට ගෙන්නලා ඒගොල්ලෝ පූජා විදී සියලු දේවල් සිද්ධ කරලා තමයි පින්නන්නේ නම් තැබීමේ උත්සවය කරන්නේ. ඉතින් දැන් මේ අවස්ථාවට සම්බන්ධයෙන් ලැබුණ මේ ජයසේන උපාසකතුමාට එතුමාත් ගියා. මේ බමුණ ගිහිල්ලා ඉතින් මෙයාට හම්බුණා යාර නවයක පින්වන්නේ බොහෝම ලස්සන සලුවක්. මේ සලුවක් හම්බුණා, ඒ වගේමයි බොහෝම ගිතෙල් හකුරු මිශ්‍ර බොහෝම රසවත් කිරිබතකුත් හම්බ වුණා. ඉතින් මේ කිරිබත මෙයාට එතන කණ්ඩ කියලා කිව්වම ඒක කන්නේ නැතුව ඒ කිරිබතත් සම්පූර්ණයෙන්ම අරගෙන නෑ නෑ මට ඕක අරගෙන යන්න ඕන කියලා ඒකත් අරගෙන මෙයා ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වෙනද වගේ නෙවෙයි, කලින්ම දොරවල් ඇරලා සුද්ධ කළා, ආසනයකුත් පිළියෙල කළා. කාටද සරියුත් හාමුදුරන්ට වැඩ ඉන්න පුළුවන් විදිහට පිරිසිදු ආසනයකුත් පිළියෙල කළා. දැන් මගට බැහැලා මිදුලට බැහැලා බලන් ඉන්නවා සරියුත් හාමුදුර එනකම්. දැන් දින දෙකක්ම මෙයා මොකද කළේ? දොර වහපු එක කළේ. උන්වහන්සේට වචනයක්වත් කතා කළේ නැහැ. උන්වහන්සේත් ඉතින් දොරටවත් තට්ටු කරන්න ගියෙත් නැහැ, ඇතුළේ ඉන්නවා කියලා දන්නවා. එහෙම දැන මේවා කරන්නේ නැහැ පින්වන්නේ. එතකොට අපි නම් එහෙම නැේද? ගෙවල් වලට ගියාම, ගෙදරකට ගියාම දොරටත් තට්ටු කරනවා, ජනේලටත් තට්ටු කරනවා, ජනේලේ අරින්නත් බලනවා. ඇරලා ඒ බැයි නම් ඔළුවක් දාලා ගේ ඇතුළට ඔළුවක් දාලා බලලා තමයි අපි කටයුතු කරන්නේ. එතකොට එහෙම පින්වන්නේ ගෙදරකට ගිහිල්ලා අපි එහෙම කරදර කරන්නේ බණ්ඩේ යහපත් ගුණධර්ම කොහොමද කියලා. සරියුත් හාමුදුරුව වැඩම කළා, ආසනයකුත් පිළිල කළා, පාත්‍රයත් පිළිගත්තා. දැන් ආසනයේ දැන් වැඩ ඉන්නවා. වැඩ ඉන්න අතරතුර මේ ජයසේන උපාසකතුමා කියනවා, අපි මොනවා හරි දානේ ටිකක් වළඳමු. ඉතින් සරියුත් හාමුදුරුවන්ට අර කිරිබත් එක ගෙනල්ලා පින්වන්නේ පූජා කරනවා. ඉතින් දැන් ඒකෙන් භාගයක් පූජා කරනකොටම සරියුත් හාමුදුරුව මොකද කරන්නේ? ඇති කියලා අත වැහුවා පින්වන්නේ. අත වැහුවායින් පස්සේ ජයසේන උපාසකතුමා දැන් ඔක්කොම පිළිගන්නන්න ගියේ නෑ. ඊට පස්සේ ඒ අත වහලා දැන් උන්වහන්සේ වැළඳුවායින් පස්සේ පාත්‍රාව සෝදලා පාත්‍රයට වතුරෙකුත් උන්වහන්සේට වළඳන්ඩ සකස් කළා දුන්නා. ඔය සකස් කළා, ඔය කටයුතු ටික සිද්ධ කරලා කතා බහ කර කර ඉන්නවා පින්නන්නේ. දැන් ජයසේන උපාසකතුමාත් එක්ක ඉතින් කොහොමද උපාසකතුමා දැන් කටයුතු? ඉතින් කියනවා, හරි අමාරුයි ස්වාමීන් වහන්ස, දැන් මේ කාලේ හරිම අමාරුයි. ඒ කාලේ නම් ඉතින් මේ පන්ති හැමක් තිබුණා, කටයුතු කරන්න උගන්නන කාලේ මොනවා මොනවා හරි කහවණු ටිකක් ඒවා මේවා ටිකක් හම්බුණා. දැන් ඉතින් මුකුත් හම්බ වෙන්නේ නැහැ. දැන් අපි හරි වයසයිනේ, ඉතින් අපි ගාවට ඉගෙන ගන්න පිරිසෙන්නේ නැහැ කියලා දැන් ওই විදිහට දැන් මේ උපාසකතුමා කියනවා, ජයසේන උපාසකතුමා. සාමාන්‍යයෙන් ඉතින් අපේ දරුවෝනත් දැන් වයසක ගුරුවරුන් ගාවට යනවා හරි අඩුවෙනේ පින්නන්නේ නේද? වයසක ගුරුවරුන් ගාවට යනවා හරි අඩුයි. ඉතින් ඒ නිසා ජයසේන උපාසකතුමාත් එක්ක කතා කර කර ඉදි ඉස්සර ඉතින් අපේ වැරදි හැම තාත්තට කියලා ජයසේන උපාසකතුමානේ අපිට අකුරු ගන්නවේ. ඉතින් අපේ පවුලෙත් පොඩි පිරිසක් නෙවෙයිනේ, අපේ පවුලෙත් 7 දෙනෙක් හිටියා. දැන් උපසේන කියලා සහෝදරයෙක් හිටියා, චුන්ද කියලා සහෝදරයෙක් හිටියා, ඊට පස්සේ මෙයා උපතිස්ස මේ අපේ සාරිපුත් හාමුදුරුවෝ, ඊට පස්සේ තිස්ස කියලා තව සහෝදරයෙක් හිටියා, ඊට පස්සේ චාලා කියලා
සහෝදරියක් හිටියා. ඊට පස්සේ උපචාලා කියලා තව සහෝදරයක් හිටියා. ඊට පස්සේ සීසුපචාලා කියලා තව සහෝදරියක් හිටියා. ඔන්න ඔය වගේ පවුල මහ විශාල පවුලක් සැරියුත් හාමුදුරුවන්. ඉතින් ඒ හැමෝටම අකුරු ගෙන්නවා. කවදාවත් සැරියුත් හාමුදුරුවෝ කියනවා කවදාවත් නිකන් ආවේ නැහනේ. මොනවා හරි අරගෙන තමයි ආවේ. ඒ දවස්වලත් නිකන් එන්නේ නැහැ. මොනවා හරි අරගෙන එන්නේ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි අපිට අකුරු කරේ කියලා දැන් මේ ජයසේන උපාසකතුමාගේ විස්තරය කියනවා. ජයසේන උපාසකතුමාටමයි මේ කියන්නේ. ඉතින් අවසානයේදී පින්වන්නේ අර සලුවක් හම්බ වෙලා තිබන්නේ සලුව අරගෙන ජයසේන උපාසකතුමා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ යම් විමුක්තියක් ලැබුවා නම් අන්න ඒ විමුක්තිය මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මෙන්න මේ සලුව පිළිගන්න කියලා මෙයා ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා. සරියුත් මහරහතන් වහන්සේ යම් විමුක්තියක් ලැබුවද අන්න ඒ විමුක්තිය මටත් ලැබේවා කියලා හිතලා තමයි පින්වන්නේ අර සලුව පූජා කරන්නේ. දැන් ඔහම සලුව පූජා කළා. දැන් සරියුත් හාමුදුරුවෝ යන්න පිටත් වුණා. පාත්‍රා සිරුත් මගටම ගිහින් දීලා ඇවිල්ලා අර කිරිබත් අලියෙන් පින්වන්නේ කිරිබත් ටිකක් ඉතුරු වුණානේ. දැන් ඒ කිරිබත් ටිකත් කාලා දැන් හරි සන්තෝෂෙන් ඉන්නවා. දැන් මේ දැන් සවස් වෙලා ටිකක්. දැන් සවස් දැන් මෙයාගේ වයසත් එක්ක අර කිරිබත් කාලා පින්වන්නේ මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද? සාරිපුත්‍ර හාමුදුරුවන්ගෙම කුලවත් පවුලක. සාරිපුත්‍ර හාමුදුරුවන්ගෙම කුලවත්

පත් පවුලක තමයි ගිහිල්ල ඉපදෙන්නේ. සිටු පවුලක කියන්නේ සාරිපුත්‍ර හාමුදුරුවන්ට දායකත්වයේ දරන සිටු පවුලක තමයි ගිහිල්ල ඉපදෙන්නේ. මේ කුමාරිකාවට අවුරුදු සිටු කුමාරිකාවට අවුරුදු 7ක් දරුවෝ නැතුව හිටියා. දරුවෝ නැතුව ඉඳලා තමයි මේ දරුවා ලැබෙන්නේ. ඉතින් දරුවා ලැබිච්ච දවසේ ඉඳලා දරුවා කුසට ආපු දවසේ ඉඳලා දන් දෙන්න හිතෙනවා, දන් දෙන්න හිතෙනවා. හිතෙන්නෙම සාරිපුත්‍ර හාමුදුරුවන්ටමයි දන් දෙන්න හිතෙන්නේ. ඉතින් දැන් මෙයාගේ ඔය තුන් මාසය ඊට පස්සේ ඉඳුල් කටගෑම ඔය වගේ හැම එකකටම පින්වන්නේ උත්සව තියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වඩම්මලා දන් දෙනවා. දන් දීලා ඒ කටයුතු තමයි සිද්ධ කරන්නේ. ඉතින් එහෙම ඔය අතරේ පින්වන්නේ අවුරුද්දේ මෙයාගේ අවුරුද්දේ උපන්දින එනවා. වසරක් පිරීම නිමිති කරගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අතුළු හැම දෙනාටම දානයක් දෙන්න සූදානම් කළා. මෙයා නාවලා කළා ලක්ෂයක් වටින රංකහවණු ලක්ෂයක් වටින සළුවකින් මෙයාව වෙලලා තියෙනවා. දැන් මෙයා ඔතලා තිබ්බම දැන් සාරිපුත්‍ර හාමුදුරුවෝ ආවම සාරිපුත්‍ර හාමුදුරුවන්ට පෙන්වන්න ඕන දරුවා අරගෙන යනවා. අරගෙන ගිහේ යනකොට පින්වන්නේ අර ලක්ෂයක් වටින සළුවකින් මෙයා ඔතලා තිබුණේ. ඒ සළුව මෙයා ආපල්ලාට පාච් කළා. පාච් කළා අර කකුල් දෙකෙන් මොකද කරන්නේ සාරිපුත්‍ර හාමුදුරුවන්ගේ ඔඩොක්කුවට අර සළුව දානවා. ඊට පස්සේ මේ කුමාරිකාව කියනවා අනේ සාරිපුත්‍රයන් වහන්ස මට දැන් ආයෝක පිළිගන්න බෑ කියනවා. මේ සිටු කුමාරිකාව මගේ පුතා විසින් කරපු පූජාවක් හැටියට බාර ගන්න. දැන් මේ කුමාරයාට නම තියන්නේ පින්නවනේ තිස්ස කියලා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගිහි කල නාමය උපතිස්සනේ. ඒ නිසා මෙයාට නම තියෙන කොට තිස්ස කියලා නම තියන්නේ. ඒක පූජාවක් හැටියට බාර ගන්න. ඒ වගේමයි කුමාරයා ලොකු වෙලා මොනවාද යම් දෙයක් ඉල්ලන්නේ ඒක ඒ විදිහටම සිද්ධ කරනවා කියලා පොරොන්දුවකුත් අන්න පළවෙනි උපන්දිනයේදී සිද්ධ වෙනවා. ඔය වගේ පින්වන්නේ දෙවෙනි උපන්දිනෙත් යනවා, තුන්වෙනි උපන්දිනෙත් යනවා, හතරවෙනි උපන්දිනෙත් යනවා. ඔහොම ගිහිල්ලා හත්වෙනි උපන්දිනයේ දවසේදී මේ තිස්ස කුමාරයා කියනවා මට පැවිදි වෙන්න ඕන කියලා. දැන් මේ අම්මලා පොරොන්දුවකුත් වෙලා තිබන්නේ අවුරුද්ද උපන්දිනයට. දරුවා ටිකක් තේරුම් බේරුම් ඇති කාලෙක යම් දෙයක් ඉල්ලන්නේ ඒ දේ විදිහටම දෙනවා කියලා. පැවිදි වෙන්න ඕනත් කාගාවද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ළඟමයි පැවිදි වෙන්න ඕන. පින්වන්නේ අතපැන් වඩලා අර තිස්ස කුමාරයාව බාර දෙනවා. බාර දුනා විහාර ටිකකන ගිහිල්ලා හිසකේ බාලා තරණා ගමණයෙන් පින්වත්නේ මෙයාව පැවිදි කරනවා. පැවිදි කළායින් පස්සේ දැන් තිස්ස හාමුදුරුවෝ ඔහොම වැඩ ඉන්නවා. මිනිස්සුත් ඉතින් මොකද කරන්නේ? දාන හැම දිගටම අරගෙන යනවා. පින්නන්නේ තිස්ස හාමුදුරුවන්ට කිසිදු අඩුවක් නැහැ දානවල. මිනිස්සු දානේ මුට්ටි ගණන් අරන් යන්නේ. ඒ නිසා මෙයාට පිණ්ඩපාතික තිස්ස කියලත් නම ලැබෙනවා. ඒ දානවල අඩුවක් පාඩුවක් නැහැනේ. මිනිස්සු සෑහෙන සලකනවා. ඊට පස්සේ ඔහොම කාලයක් යනකොට පින්නවන්නේ මේ සීත කාලයක් ඇවිල්ලා දැන් මේ පොරෝනා කම්බිලි කියලා කියන්නේ පින්නන්නේ වට පොරෝනා අඩු කාලයක් ආවා. එතකොට මේ පොරෝන මේ දේවල් අඩු වුණාන් පස්සේ අර වයසක ස්වාමීන් වහන්සේලා වේවුලනකොට ඒවා මේ වෙනකොට මේ තිස්ස පොඩි හාමුදුරුවෝ ගිහිලා ආනෝ ඇයි ඔබ වහන්සේලාට මොනවද අවශ්‍ය කියලා. ඊට පස්සේ කියනවා අපිට මේ කම්බිලි අඩුයි, කම්බිලි තමයි අවශ්‍ය. කම්බිලි කියලා කියන්නේ පින්නන්නේ පොරෝනාවට. ඊට පස්සේ තිස්ස හාමුදුරුවෝ කියනවා ආයින්දකෝ මම ගිහිල්ලා කම්බිලි හොයාගෙන එන්න, දැන් මෙයාට පිණ්ඩපාතික තිස්ස කියන්නේ කම්බිලි හොයාගෙන එන්නම් කියලා යනවා. ගිහිල්ලා යනකොට පින්නවන්නේ කරත්ත කරුවෙක් මුණ ගැහෙනවා. දකිනවා පුංචි ස්වාමීන් වහන්සේ නමක් යනවා. මේ යනවා දැක්කම අර කරත්ත කරුවා කතා කරනවා වෙළඳෙක් කියා. ඒ වෙළඳා කතා කරනවා මේ ස්වාමීන් වහන්සේට. කතා කරලා අහනවා ඔබ වහන්සේ මේ කොහෙද වඩින්නේ කියනවා. මම මේ කම්බිලි හොයන්න යනවා. කම්බිලි අතරන්වත් උස නැහැ. ඔබ වහන්සේ විහාරයට වඩින මං අරන් එන්නම් කියලා අර වෙළඳා මොකද කරන්නේ? කම්බිලි 500ක් පූජා කරනවා පින්නන්නේ. අන්න මෙයාට කම්බිලි තිස්ස කියලත් නම ලැබෙනවා. මොකද්ද නම ලැබෙන්නේ? කම්බිලි තිස්ස කියලා. දැන් ඔහොම ඉන්නකොට කාලයක් ඉන්නකොට මේ තිස්ස හාමුදුරුවන්ට හිතෙනවා දැන් මම මෙතන ඉඳලා තේරුමක් නැහැ, මම කමඨහනක් ලබාගෙන යන්න ඕන භාවනා කරන්න කියලා හිතෙනවා. මේම බණ්ඩ පුංචි අවුරුදු 7 කෙනාට ඇතිවන සිතුවිල්ල මොන වගේද කියලා බලන්න පේනවා. ඒවා තමයි සංසාර පුරුදු කියන්නේ. ඒ සංසාර පුරුදු වශයෙන් ඇවිල්ලා තියෙනවා. ඒකයි එහෙම හිතෙන්නේ. ඊට පස්සේ සරුත් හාමුදුරුවන් ළඟට ගිහිල්ලා කමඨහන් ඉල්ලනවා භාවනා කරන්න යන්න. ඉතින් කමඨහන් ලබා දීලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙහෙමයි තිස්ස හාමුදුරුවෝ මෙහෙම කමඨහන් ඉල්ලලා භාවනා කරන්න යන්න සූදානමක් තියෙනවා, වඩින්න සූදානමක් තියෙනවා, මාත් උන්වහන්සේත් එක්ක වඩින්නද? උන්වහන්සේ පොඩිනි, ඒ නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නෑ නෑ, අවශ්‍ය වෙලාවට සුදුසු වෙලාවට මම කියන්නම්, මේ තිස්ස හාමුදුරුවෝ පිටමං කරන්න, පිටත් කරන්න, ඒ උන්වහන්සේට ඒ භාවනා කරන්න ඒ කටයුතු
සූදානම් කළ දෙන්න කියලා.

ආසේ පාත්‍රාත් සිවුරුත් අරගෙන පින්නවත්නේ වැඩම කරනවා යනවා යනවා යනවා අවසානයේ ගිහිලා නැතර වෙන්න පින්නවන්නේ මහා මොහොද ගාව. මහා මොහොද ගාවට යනකම උන්වහන්සේ වැඩම කරනවා පින්නවන්නේ. වැඩම කළා මහා මොහොද ළඟ ඉන්නකොට උන්වහන්සේ දකිනවා ලස්සන වනාන්තරයක් තියෙනවා. මොහොදායිනේ පොඩක් කන්දක් වගේ ස්ථානයකුත් තියෙනවා. මේක බොහොම ලස්සන බවුන් වඩන්න සුදුසු පරිසරයක්. ඉතින් දැන් මෙයා මේ තිස්ස හාමුදුරුව දැන් මේ කැලේට යනකොට පින්නවන්නේ මේ කැලේ දර කපන්නෙක් මෙයාට හම්බ වෙනවා. හම්බුනායින් පස්සේ මේ දර කපන්න අහනවා ඔබ වහන්සේ කොහෙද මේ යන්නේ? මම මේ යනවා භාවනා කරන්න සුදුසු තැනක් හොයාගෙන. ඊට පස්සේ මේ දර කපන්න කියනවා මේ වනාන්තරයේ හොඳ ගල් වෙනා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ එතෙන්ට වඩිමු කියලා එක්කගෙන යනවා. එක්කගෙන ගිහිල්ලා මේ දර කපන්න කියනවා ඔබ වහන්සේ ඔහොමම ඉන්න මම ගෙදෙට්ට ටක් ගාලා ගිහිල්ලා පණිවිඩේ කියලා ආපහු එන්නම් කියලා. දර කපන්නට කියන තිස්ස හඳුන නෑ ඔබ එන්න අවශ්‍ය නැහැ. ඔබ මට මෙතන පොඩි ගිනිමෙලයක් ගහලා දීලා යන්න. හෙට උදේ මම දනට ගමට වඩින්නම්. ඉතින් පින්වන්නේ දැන් මේ වස්තු මාස කාලයක් උත් යන්නේ. ඉතින් තිස්ස හාමුදුරුව එතන වැඩ ඉන්න උදෑසනම ගිහිල්ලා පින්ඩ පාති ගිහිල්ලා දානේ අරගෙන දානේ වළඳනවා. මේ ගමටම හරි සතුටුයි ඉතින් තිස්ස හාමුදුරුව වැඩපෙක ගැන. ඉතින් හැමෝම තිස්ස හාමුදුරුවන්ට බණ ටිකක් කියන්න කියනවා. බණ ටිකක් කියන්නේ කොහොමද තිස්ස හාමුදුරුව හැමදාම සුඛී හෝතු දුක්ඛාපමුඤ්ඤතු සුවපත් වේවා ඒ වගේමයි දුක නැති වේවා කියන ඔන්න ඔච්චරයි පින්වන්නේ කියන්නේ. වෙන මුකුත්ම කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ තිස්ස හාමුදුරුවන්ට සුඛී හෝතු හාමුදුරුව කියලා නම හම්බ වෙනවා. ඊට පස්සේ දුක්ඛාපමුඤ්ඤතු හාමුදුරුව කියලා නම හැදෙනවා. ඉතින් ඔන්න ඔය වගේ එක එක නම් වලින් උන්වහන්සේව හඳුන්වනවා. දැන් මේ ආකාරයට පින්නවනේ 3 මාසයක්ම ගත වෙලා යනවා. ගත වෙලා ගියායින් පස්සේ භාග්‍යතුන් වහන්සේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අමතලා කියනවා දැන් තමයි සුදුසු කාලය තිස්ස පොඩි හාමුදුරුවෝ දකින්න බලන්න යන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ සමග බොහෝ විශාල භික්ෂු සංඝයා පිරිසක් පින්නවනේ එකතු වෙනවා. එකතු වෙලා උන්වහන්සේ දැන් මේ ගමට වැඩම කළාම මේ ගම් මුලා දැහැණ යටේම හරි සතුටු. දැන් භාග්‍යතුන් වහන්සේ වැඩියා කිව්වම ඊට පස්සේ දන් හැම පිළිගන්නලා පින්නවනේ භාග්‍යතුන් වහන්සේට කියනවා භාග්‍යතුන් වහන්සේ හෙට උදෑසන වෙනකන් ධර්මයේ කියන්න ඕන. අපි මේ දැන් 3 මාසයක් තිස්සේ බණ ටිකක් අහන්න බලාගෙන ඉන්නේ. ඔබ වහන්සේ හෙට උදේ වෙනකන් බණ කියන්න ඕනේ අපි එළි වෙනකන් අහගෙන ඉන්න ඕයි කියනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුව දිහා බැලලා තිස්ස පොඩි නම බණ ටිකක් කියන්න පුළුවන් නේද කියලා අහනවා. එතකොට මේ හිටපු පිරිස සියලු දෙනා කියනවා තිස්ස හාමුදුරුව නම් බණ කියන්නේ නැයි. තිස්ස හාමුදුරුව මේ මාස 3 පුරාවටම කිව්වේ සුඛී හෝතු දුක්ඛාපමුඤ්ඤතු. ඒ ඇරෙනකොට වෙන කිසිම දෙයක් තිස්ස හාමුදුරුව කිව්වේ නැහැ කියලා. එතකොට නැවත වතාවක් භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුවගෙන් අහුවම තිස්ස හාමුදුරුව කියනවා කියන්න පුළුවන් කියලා. තිස්ස හාමුදුරුව බණ කියනවා පින්වත්නි රෑ එළි වෙනකන් උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. මිනිස්සු සමහර මිනිස්සු සතුටු වෙනවා අපි මේ දන් දීලා තියෙන බණ කරත්තයකටනේ. අනේ මෙච්චර ධර්මයේ දන්න කෙනෙකුටද අපි මේ දන් දුන්නේ කියලා සතුටු වෙනවා. සමහර පිරිසක් ඉන්නවනේ හොඳයි කියලා මෙච්චර මේ බණ දැනගෙන ඉඳලා නෙන්නම් අපිට මේ බණපදයක්වත් කිව්වේ නැත්තේ. හැමදාම සුඛී හෝතු දුක්ඛාපමුඤ්ඤතු කිව්වා විතරයි. ඒක බණපදයක් අපිට කිව්වද කියලා තව පිරිසක් ඉන්නවනේ එහෙම පිරිසකුත් හිටියා. ඉතින් දැන් කොහොම හරි තිස්ස හාමුදුරුව එළි වෙනකන් ධර්මයේ දේශනා කළා. දේශනා කරලා ඉතින් උදේ අවස්ථාවේදී පින්නවනේ භාග්‍යතුන් වහන්සේ කියනවා තිස්ස පොඩි නම හිටපු තැන අපි යම් බලන්න කියලා යනවා. පින්නවනේ මේ ගල් එනට යනවා. ගල් තලාවට යනකොට පින්නවනේ තිස්ස හාමුදුරුව ඉඳගත් තැන ඒ ආසනයේ ළඟ ඉඳ ගන්න පුළුවන් එක්කෙනාටයි. භාග්‍යතුන් වහන්සේට ඒ ආසනය පිළියෙල කරලා පිරිනමලා දෙනවා. ඒ වගේමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සහ මුගල මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. පින්නවනේ තිස්ස හාමුදුරුවොත් වැඩ ඉන්නවා. තිස්ස හාමුදුරුවෝ වැඩ ඉන්නකොට දැන් අර ආසනේ ඉඳගත්ත ගමන් මහා මුහුද පේනෙන්නේ. පින්නවනේ රැලි පෙරලි පෙරලි තමන්ගේ දිහාට එන මහා සාගරේ පේන්නේ. භාග්‍යතුන් වහන්සේ අහනවා තිස්ස හාමුදුරුවන්ගෙන් තිස්ස පොඩි නම ඔබ මෙතන ඉඳගෙන භාවනා කරනකොට මේ මහා මුහුද දිහා දකිනකොට ඔබට බය හිතුනේ නැද්ද කියලා අහනවා. මේ මහා රැලි පෙරලි පෙරලි එනකොට බය හිතුනේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ තිස්ස හාමුදුරු කියනවා අනේ නෑ භාග්‍යතුන් වහන්සේ මට බයක් ඇති ගැනීමක් ඇති උනේම නෑ කියලා කියනවා. මම කල්පනා කරන ඒ වෙලාවට මං සංසාරයේ අඬපු කඳුළු මේ මහා සාගරයට වඩා වැඩි නේද කියලා මං හිතලා හිත හදා ගන්නවා කියලා කිව්වා පින්නන්නේ. තිස්ස හාමුදුරු එහෙම හිත හදාගත්තා. ඊට පස්සේ පින්නන්නේ භාග්‍යතුන් වහන්සේ තිස්ස හාමුදුරුගෙන් අහනවා මේ කැලේ කුරුල්ලෝ ඉන්න

මොන මොන තරම් ආත්ම භාවයන් තුළ මම ඉන්න ඇතිද කියලා මං හිතුවා භාග්‍යතුන් වහන්සේ කියනවා. ඉතින් පින්වන්නේ මේ විදියට තිස්සහාමුදුරෝ මේ සසර පිළිබඳව හිතපු තාලය බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා. අනේ තිස්ස, බොහොම වටිනවා, බොහොම වටිනවා, සාදු සාදු කියලා භාග්‍යතුන් වහන්සේ පවා පින්වන්නේ සාදුකාර පවත්වනවා. එතකොට තිස්සහාමුදුරෝ ඒ සංසාර ගමන පින්වන්නේ ඒ වෙනකොට අවසන් කළා. උන්වහන්සේ කමඨහන් ලබාගෙන ආවේ, කමඨහන් ලබාගෙන උන්වහන්සේට බවුන් වඩලා පුළුවන්කමක් ලැබුණා පින්වන්නේ තිස්සහාමුදුරුවන්ට. විශේෂයෙන්ම ඒ උතුම් නිර්වාණ සාන්තිය සාත්සාත් කරගන්න අන බාණ්ඩ පින්වන්නේ සත්පුරුෂ ආශ්‍රය කොයි තරම්ද කියන කියන එක. එතකොට දැන් සත්පුරුෂයගේ ලක්ෂණය නියර්දි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය බාණ්ඩ දියසේන උපාසකතුමා මරණයට පත්වෙන යන අවස්ථාවේදී ඒ දියසේන උපාසකතුමාටම අනුග්‍රහය පිණිසමයි සැරියුත් මහරහතන් වහන්සේ වැඩම කළේ. උන්වහන්සේ තරම් කල්යාණ මිත්‍ර ධර්මයේ රකින කෙනෙක් නැති තරම් පින්වත් මේ ශාසනය තුළ භාග්‍යතුන් වහන්සේ හැරණු කොටගෙන මේ ශාසනයේ කල්යාණ මිත්‍ර ධර්මයේ ඉතාමත් හොඳින් ප්‍රගුණ කළ කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කළ මහරහතන් වහන්සේ නමක් තමයි පින්වත්නේ විශේෂයෙන්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. ඉතින් මේ සාරිපුත් මහරහතන් වහන්සේ ඒ කල්යාණ මිත්‍ර ගුණධර්මය ප්‍රකට කරන පූර්ණ කරන අවස්ථාවක් හැටියටයි අපේ දේශේන උපාසකතුමා දකින්නේ. ඉතින් එතුමා ඊට පස්සේ මරණයට පත් වෙලා පින්වත්නේ ආයු නැවත ආත්ම භාවයක් ලැබලා අර සිටු කුමාරිකාවගේ කුසේ පිළිසිඳගෙන ඒත් අපේ විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේටම දන් දෙන්න සිතුවිල්ලක් පහළ වුණා. දන් දුන්නා, දන් පූජා කළා. අවසානයේ නිවනින්ම අවසාන වෙන තෙක්ම පින්වත්නේ පසුපස්සේ හිටියා. ඒක තමයි කලන ධර්මතාවය කියලා කියන්නේ. කල්යාණ මිත්‍රත්වය කියලා කියන්නේ ඒකට පින්වන්නේ. එතකොට ඒක එතන තුල අර සත්පුරුෂ ධර්මයක් පෙන්눔 කිරීමත්, ඒ වගේමයි කලන මිත්‍රත්වයේ පෙන්눔 කිරීමත් පින්වන්නේ එතනදී සිද්ධ වුණා. ඒ නිසා යහපත් මිතුරා හැම වෙලේම තමන්ව ඉහළට අරගෙන යන්න, තමන්ව වරදින් මුදවලා කටයුතු කරන්න හැම වෙලේම උත්සාහ දරනවා පෙන්වන්නේ. ඒක තමයි යහපත් මිත්‍රයාගේ ලක්ෂණය. යහපත් මිත්‍රයා නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඒ කටයුතු සිද්ධ කරන්න පෙන්වන්නේ. එනිසා අපි හැම වෙලේම මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් ආරක්ෂලා ඉන්න ඕන. සමහර වෙලාවට මිතුරු වේශයෙන් ඇවිල්ලා අපි ගොඩාක් වෙලාවට වරද්දට පොළඹවා ගන්න අවස්ථා අපි ඕනෑ තරම් දැකලා තියෙනවා පෙන්වන්නේ. වැරදට පොළඹව ගන්නවා, ඒ කෙනාත් වැරදි කෙරේ යොමු කරව ගන්නවා. සමහරලාට බොහෝම හොඳ යහපත් ජීවිත ගත කරන අය ඉන්නවා. ඒ යහපත් ජීවිත සම්පූර්ණයෙන්ම විනාශ කළා, අර යහපත් මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවුලවා දාලා අහුරලා පින්වත්නි වැරදි මාර්ගයකින් මාර්ගයක් ඔස්සේ පුද්ගලයව අරගෙන යනවා අර මිත්‍ර ප්‍රතිරූපකයන්. එනිසා අපිට නිවැරදි යහපත් මිතුරෙක් හොයාගන්න පින්වත්නි මේ මිත්‍ර සූත්‍රයේ බෙහෙවින්ම වැදගත් වෙනවා. එනිසා ඒ නිසා අපි අපේ මිත්‍රයන් හඳුනාගෙන කටයුතු කරන්න ඕනේ. ශාසනය පවා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා කියලා. ඒකනේ දැන් ආනන්ද හාමුදුරුවෝ බහුශ්‍රත පිරිසක් ගොඩනැගුණේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසානේ පින්වන්නේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගාව ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ගොඩනැගුණේ කල්යාණ මිත්‍ර භාවය නිසා. එසා පින්වන්නේ කලන මිතුරු ආශ්‍රය කියන එක අපේ ජීවිතයට අතිශයින් වැදගත් වෙනවා. දැන් මේ සමාජයේ බොහෝ ප්‍රශ්න, ගැටලු, බොහෝ දේවල් සිද්ධ වෙලා තියෙන පින්වන්නේ එහෙම යහපත් මිත්‍ර ආශ්‍රයක් නැති නිසා. ඒ වගේමයි තමන්ට තියෙන දුකක් හෝ ශෝකයක් හෝ තමන්ට තියෙන ප්‍රශ්නයක් කියාගන්න යහපත් මිතුරෙක් නැහැ. යහපත් මිතුරු ලක්ෂණ දන්නේ නැහැ දැන් ඉන්න ඇත්තෝ. එනිසා මේවා පුරුදු වෙන්න ඕන පින්නන්නේ. මේවා ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේමයි මේවා අපේ ජීවිතයට ආදර්ශ කරගන්න ඕන. අපේ ජීවිතයේ චරිතායනය කරගන්න ඕන මේ යහපත් ගුණධර්මයන් තුළින්. ඒතර බුදුරජාණන් වහන්සේ මෙලව පරලොව මේ දෙලව යහපත පිණිස තමයි අපිට මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ පින්නන්නේ. එනිසා අපි හැම වෙලේම උත්සුකවත් වෙන්න ඕන. අපි කල්යාණ මිත්‍ර ධර්මයන් රකින්නටත් ඒ වගේමයි ආශ්‍රයට ගන්නකොට කල්යාණ මිත්‍ර ලක්ෂණ තියෙන කලන මිතුරු ස්වභාවයෙන් යුක්ත අය අපි ඇසු

රු නිසුරු කරන්ටත් අපි හැමවෙලේ මුත්සාාවත්වෙන්ට ඕන. එනිසා ශාසනය සමස්ත ශාසනයම පවතින්නේ අල්්‍යාන මිත්‍රයන්ගෙන් නම් පින්වත්නේ අපි ඒ පිළිබඳව හිතලා කටයුතු කරන්ට ඕන පින්වන්නේ. එතර මේ ශාසනය කියල කියැන පොඩි දෙයක් නෙවේ පින්වන්නේ. ඇයි හෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළ තියෙන පින්නන්නේ අන්‍යෝන්‍ය සුහදත්වය අන්‍යෝන්‍ය සම්බන්ධතාවේ ඇතිව එකිනෙකා අවබෝධයෙන් යුක්තව පින්නන්නේ කටයුතු කරන්න පුළුවන්නම් තමන්ට එන සිතුවිලි පාලනය කරගන්න තමන්ගේ මනස පාලනය කරගන්න තමන්ට ලොකු පිටුහලක් ශක්තියක් බවට පත් වෙනවා පින්නන්නේ. එනිසා අමිත්ත සූත්‍රයේ අපේ ජීවිතයට ආදර්ශයට ගන්න පින්නන්නේ. ආදර්ශයට අරගෙන අකුසලෙන් දුර වෙලා කුසල් පිහිටවාගෙන ඒ වගේම සිත දමනය කරගෙන තමන්ගේ ජීවිතය ගත කරන්න පින්වන්නේ හැමදාමත් හැම වෙලාවෙම අපි උත්සුක වන්ට ඕන. ආරමත නික්කමත යුංජත බුද්ධ ශාසනේ ඒවා පින්වන්නේ ආරම්භ කරන්නට ඕන. ඒ වගේම ඒ වගේ නියැලෙන්නට ඕන, යෙදෙන්නට ඕන. ඒ වගේමයි ඒවා නිසි ආකාරයෙන් නිසි පිළිවෙලට පින්වන්නේ අවසන් කරන්නට ඕන. ඒක තමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එනිසා ධර්මය ආරක්ෂා කරන්න රකින්න අපි පටන් ගන්න ඕන. ඒ වගේමයි පින්වත්නි, ඒක පටන් ගත්තා වගේම ඒක පවත්වාගෙන යන්න ඕන. ධර්මානුකූල ජීවිතේ පවත්වාගෙන යන්න ඕන. පවත්වාගෙන යනවා වගේමයි පින්වත්නි, ඒක සාර්ථකව අවසන් කරන්න ඕන. සාර්ථක අවසානය කියලා කියන්නේ පින්වත්නි උතුම් නිර්වාණ අවබෝධය. ඒ උතුම් නිර්වාණ අවබෝධය සාත්සාත් කරගන්න අපි හැම වෙලේම උත්සුකවත් වෙන්න ඕන. ඉතින් එහෙනම් පින්වත්නි, ඔබට සංසාරයේ පුරාවට කල්යාණ මිත්‍රාශ්‍රයම මේ උතුම් ධර්මානුශාසනාවේ කුසල ආනිසංස ධර්මයන්ගේ බලයේ ශක්තියෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි සංසාරයේ පුරාවට මගේ මේ හැම පින්වතෙකුටම පින්වතියකටම පින්වන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයම ශ්‍රවණය කරන්ට වාග්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕන පින්වත්නි. එනිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුදු සාසනය තුළම අපි අවබෝධ කර ගන්න උත්සාහ කරන්න ඕන. මේ අනවතාග්‍ර සසර තුළ අපිට තව කොපමණ පින්වත්නි මේ සංසාර ගමන දීර්ඝ වේද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා අපි නිරන්තරව උත්සාහවත් වෙන්න ඕන පින්වත්නි. ආමිෂයට වඩා මේ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගන්න. එතකොට තමන් ප්‍රතිපත්ති ගරුකව පින්වන්නේ ධර්මානුකූලව ධර්මයට ඇලෙමින් මේ ධර්මයේ තමයි මට තියෙන එකම පිහිට යන හැඟීමෙන් තමන් කටයුතු කරනවා නම් පින්වත්නි, අන්න ඒ අයට ඉතාමත් ඉක්මනින් ඒ ධම්ම අවබෝධය ලබන්න පුළුවන්කමක් ලැබෙනවා. එනිසා කල්පනා කරන්න, උතුම් ධර්මානුශාසනාවෙන් බොහෝ පින් ඔබ රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ සියලු කුසල ආනිසංස ධර්මයන් පළමුකොට ලොව සසුන ඔබ අප ආරක්ෂා කරන ඉන්ද්‍රෝපෙන් චන්සේකර ප්‍රජාපත්‍ය අධිශිරු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍යංගේ දිව්‍ය සම්පත් දිව්‍ය අසුර වඩාවර්ධනය කරගනිත්වා. ඔබ අප ආරක්ෂා කරගනිත්වා. ඔබට අපට ආශිර්වාද කරත්වා. දෙවියන් පතන බෝධිගේ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. හොඳයි, හැම දෙනාම දෙවියන්ට ඥාතීන්ට මෙත් සමගම ගාථා කියමින් පින් අනුමෝදන් කරමු.

0: උතුම් ධර්මානුශාසනාවෙන් ලබාගත්තා වූ සියලුම කුසලානිසංස ධර්මයන් විශේෂයෙන්ම සියත FM ප්‍රධාන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන කාර්යතුමා ඇතුළු එවගේමයි ඒ අනිකුත් කටයුතු සිද්ධ කරන හැම දෙනාමත් එවගේමයි මේ ගුවන්විදුලි නාලිකාව ඔස්සේ මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට යෙදුණු ලංකාවාසී ලෝකවාසී ඔබ අප හැම දෙනාටම අමා මහ නිවණින් සැනසීම ළඟාපත් කර ගැනීම පිණිසම මේ ධර්මානුශාසනාව පාරමිතාවක් බවටම පත්වේවා පත්වේවා පත්වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. සියලුම දෙනාට තෙරුවන් සරණයි.
1: සියත බණ මඩුව. සියත බණ මඩුව.
2: මෙපර දේශකයාණෝ ශාස්ත්‍රපති ධර්මාචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කිරමනාගම ධම්මසිරි ස්වාමීන් වහන්සේ.

0: සිත නිවන සියත.
1: මේ පැයි සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වයා උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩර්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩර්ඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
6: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be.
8: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
10: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
11: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
12: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0721 3277

0: සියත
1: සුබදසනක් දැන් වෙලා උදේ 8 විනාඩි 5යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: गैस मिल गए तीरने अनीता ගෑස් මිල සම්බන්ධයෙන් ලැබෙන දෙවනදා තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ඩොලරේ අගය සහ ඉන්ධන මිල සලකා බලා එම තීරණය ගැනීමට නියමිත බවයි. මේ අතර ලාෆ් ගෑස් මිල සම්බන්ධයෙන්ද හෙට තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ නංවනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය ඒවට් කූපර් චීන සංචාරයකට එක්ව තිබෙනවා. ඒ ලෝක යුදමේ තත්ත්වය සහ ඉබෝලා පැතිරීම වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. බ්‍රිතාන්‍ය නිවේදනය කළේ චීන සංචාරයෙන් පසුව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය ඉන්දියාවේද සංචාරයක නිරත වීමට නියමිත බවයි. ලෝක අර්බුද හමුවේ රටේ ආර්ථික ස්ථායි කර ගැනීම මෙම සංචාරවල අරමුණයි.
0: Theater, top story. Sita Nivana, Theater.

0: පැයි සිත නිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

සුබෝදසනක් උදෑටයි විනාඩි 15යි. මාසයක් මැයි මාසෙම අතින් ඉවර වෙනවා. හැබැයි අතින් ඉවර වුණාට හෙට දවසේ පටන් ගන්න ඔයා හිතන්නේවත් නැති ජීවිතේට ලස්සන බලාපොරොත්තු ගේන ඔයාගේ හීනවලට යන අපේ 6 වෙනි මාසෙ. වෙසක් කොහොමද? වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? ඒ විස්තරත් කතා කරන්න තියෙනවා අපිට. ඔයාට පුළුවන් ඉතින් මාත් එක්ක උදේ 11 වෙනකන් ඉන්න. හැබැයි මේ විදිහට පය පටන් ගනිද්දී චූටි දෙයක් ඔයාට මතක් කරන්න ඕනේ. ඒ තමයි ඔයාට දැනෙන, ඔයාගේ ළඟ තියෙන, ඔයාගේ හිතට දැනෙන දේවල් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මොකද ඔයා කියන්නේ ආදරණීය මනසෙක්. ඔයාට දැනෙන්න ඕනේ, හිතෙන්න ඕනේ ලස්සනම දේවල්.

එක සිතුවිල්ලකින් හරි ඔයාගේ හිතට දැනෙන්න ඕනේ. කරදරයක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරන්න පුළුවන් ලස්සන සිතුවිලි. එන්න උදේ 11 වෙනකන් විශ්මිතක ඉන්න ගම මැසේජ් කරමු. 0711982948 WhatsApp message එකක් එවන්න.

0: සහ ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: තෙල්න කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේදය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේදය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
5: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
6: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සුන්දරයි සවක ඔපියුලන්ට් රිවර් ෆේස් හෝටෙල් 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකතන 0112 182 9494.
7: ඉතුරු දිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: කඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්මි.
8: මාකේ පාවයාව
9: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා, කලින් කියන්නේ පැයි.
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත Hot and Spicy with සුදු කොච්චි.
8: අහන්න, හවස දෙකට සතිය දවස්වල.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොළුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරු වල්ඩත් ස්ටෑන්ඩඩ් තියෙනවාද?
3: නැතු අපි හුස්මගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
4: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: ඉනවෙන්න මෙන්න වෙලාව.
7: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
8: Okay.
7: Rest.
8: Resting.
7: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: නටබ දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
10: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
11: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල.
12: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
13: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
14: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13-22.
18: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
19: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
20: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල

0: හෝම් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකියි.

වෙලාව උදේ 8යි විනාඩි 45යි. මේ අහන්නකෝ. ඔයා වෙනුවෙන් ගත කරන්න, ඔයා වෙනුවෙන් ගත කරන කාලය කවදාවත් නාස්තියක් නෙවෙයි. ඔයා දැනගන්න ඕනේ ඔයාගේ මානසික නිදහස, peace of mind. අන්නේකට කාලය දෙන්න. ඒක දුන්නේ නැත්නම් ඇත්තටම වැඩක් නෑ යන්නේ. ඔයාගෙන් වැඩක් ගන්න පුළුවන් ඇති. ඔයා වැඩත් කරනවා ඇති. හැබැයි වැඩක් නෑ ඔයා. එහෙනම් පුළුවන් තරම් ඔයාගේ මානසික නිදහස වෙනුවෙන් ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න, ගත කරන්න, බ්‍රේක් එකක් ගන්න. ආයෙ දෙපාරක් හිතන්න එපා. මොකද ඔයා බ්‍රේක් එකක් ගත්තොත් ආයෙ රීස්ටාර්ට්, ආයෙ රීස්ටෝර් වෙලා ඔක්කොම ටික ක්ලියර් වෙලා අලුත් විදිහට හිතන්න පුළුවන්. තේරුණාද? Good morning wish me අපි ඔයාව වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකකුත් එවලා තියෙනවා. කවදාවත් අපිව අමතක කරන්නේ නැති හිනිදුමිඳ සීගමගේ.

0: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100 cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: ඔබත් A-level අවසන් ක්ලාසෙස් වෙත NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සුබෝදසනක් දැන් වෙලා උදේ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: පාසල් ප්‍රවාහන රථ හිමියන් අර්බුදයක ඉන්ධන මිල හෙළා මහමුවේ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු තීරණය කිරීම සඳහා රියදුරන්ට අවස්ථාව ලබා දෙන බව සමස්ත ලංකා පාසලමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ රියදුරන්ට දෙමව්පියන් සමග සාකච්ඡා කර අසාධාරණයක් සිදු නොවන අයුරෙන් ගාස්තු ඉහළ දැමීම සිදු කර ලෙස උපදෙස් ලබා දෙන බවයි.
2: පාසලමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කරාම ඒක දෙමව්පියන්ටත් දරා ගන්න බැරුව යනවා. නමුත් මේ රැකියාව දැන් අපිට කරගෙන යන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මෙහෙම ඩීසල් මිල වැඩි වුණාම ගාස්තු වැඩි කරන්නත් බැහැ. ඉතින් ඒ නිසා අපි සමාජිකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා, තම තමන්ගේ රැකියාව රැකගන්න, තමන් මේක තමන්ට පුළුවන් අයුරින් කරගෙන යන්න අවශ්‍ය කටයුතු කරගන්න. සංගමයක් වශයෙන් අපිට අච්චර ප්‍රතිශතයක් වැඩි කරනවා, මෙච්චර ප්‍රතිශතයක් වැඩි කරනවා කියන තත්ත්වයට දැන් ගේන්න බැහැ. මේක මේ ගැන කල්පනා කරලා බලලා අපේ සමාජිකයෝ යම් තීරණයක් අරගෙන සුහදව දෙමව්පියොත් එක්ක මේ කටයුතු කරගෙන යන්න කියන එක ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.
1: කණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ තබනු ලැබුවා. ඊට සාපේක්ෂව ලංකා IOC සහ සයිනුපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ තබා තිබෙනවා. සයිනුපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් සංශෝධනය කර නොමැති අතර එම සමාගම සතු සුපර් ඩීසල් ලීටරයක් මේ වන විට තලවි කරනු ලබන්නේ රුපියල් 600ක මිලකටයි. අමරිකාව නැගෙනහිර පැසිෆික් කලාපයේ නෞකාවකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් තුන්දෙනෙක් මියගොස් තිබෙනවා. සතියක් තුළ අමරිකාව පැසිෆික් කලාපයේ නෞකා දෙකකට ප්‍රහාර එල්ල කළා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ පැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන බවට තහවුරු වීමත් සමග මෙම පහර දීම සිදු කළ බවයි. මියගොස් සිටියේ සිවිල් වැසියන් නොව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රස්තවාදීන් තුන්දෙනෙක් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ.
0: Theater Top Story.

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අලුත් පැයක් උදේනවයයි විනාඩි 8යි. මට හිතෙනවා මේ පැය පටන් ගන්න අපිව මේ වෙලාව අහගෙන ඉන්නවා රත්නපුර පොත්ගුල් පන්සල ගාව ඉන්න සුජිත් නිශාන්ත. එයාගේ අම්මවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සුජිත් කියලා තියෙනවා ඔය ලස්සන වොයිස් එක අහගෙන අපි ඉන්නවා කියලා. Thank you. අහගෙන ඉඳලා විතරක් මදි. ඔයත් මේ පැත්තට මැසේජ් එකක් එවන්න. 0711 982 2874.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීමා IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි එනස අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොනොම් මැතිවරණයකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙට ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: Siriboard සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Medoli Fat Spread ඉතිරි රුපියල් 300යි. Nor පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි. Prima Kottumi Hot and Spicy පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි. Stewart's Premium BOPF තේ ඉතිරි රුපියල් 200යි. Cargill's Food City.
11: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
19: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ජාතික වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
3: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
4: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

එකක් ඉන්නවා මේ සින්දුවට අනිවාරෙන් එකතු කරගන්න ඕනේ. බලාව උදනවයයි විනාඩි 49යි. කවද දන්නවද රුවන්ගේ මේ සින්දුවට එකතු කරගන්න හදන්නේ? ගොඩක වෙල කොස්නා තොට

ඊය දින ඇති බල දන්සලක් ඒ දන්සල දුන් තරුණ ජවය තරුණ කැල ඒ ටීම් එකට සින්දුවක් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මට මැසේජ් කෙව්වේ දකුණු කොරියාව ඉඳලා කොස්නාතොට තරුණ පිරිස වෙනුවෙන් තමයිලු මැසේජ් එකක් දැම්මේ දිනේෂ්. මේ සින්දුවට මං හිතනයි අලෝකට අනිවාර්යෙන් කැමති වෙයි.

තව තවත් ලස්සන වැඩ කරන්න හිතන, තව තවත් පින් වැඩ කරන්න හිතන තරුණ සෙට් එක, තරුණ ජවයට අපිත් විශ් කරනවා මුළු හිතින්ම.

0: වස්තු වේදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be.
2: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වාර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත pocket money.

0: දැන් වෙලා උදේ 10යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2800යි.

0: किया था टॉप स्टोरी
1: त्रिरोधरत गास्तु हिलाटा ඉන්දන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝධරත ගාස්තු ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝධරත රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමේ තීරණය කර තිබෙනවා. ඒ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා සඳහන් කළේ බස්නාහිර පළාතේ මීටර භාවිත කරමින් දහවනේ වන ත්‍රිරෝධරත සඳහා පළමු කිලෝමීටරේ ගාස්තු රුපියල් 130ක් දක්වා ඉහළ දමන බවයි.
2: අපි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝධරත රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය හැටියට මේ වෙනකොට ගාස්තු මීටරේ භාවිතාවෙන් මහා විශාල ත්‍රිරෝධරත ප්‍රමාණයක් සේවයේ යෙදෙන බස්නාහිර පළාතේ තුල කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්ක තුනේම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මාර්ගස ප්‍රවාහන අධිකාරියේ මිල පාලන කමිටුව වෙතට අනිවාර්යයෙන්ම මෙවර මේ ඉන්ධන මිල තෙක්ක යම්කිසි ගාස්තු සංශෝධනයක් අපිට ලබා දෙන්න කියලා. එසේ නොවුනොත් මේ කර්මාන්තය කරගෙන යන්න හරි අමාරු තත්ත්වයකට පත් වෙනවා.
1: ඉන්ධන මිලට අමතරව ත්‍රිරෝධරත සඳහා අත්‍යවශ්‍ය වන ග්‍රීස්, එන්ජින් ඔයිල් ඇතුළු ලීසි තෙල් වර්ග සහ අමතර කොටස්වල මිල ගණන්ද ශීක්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ත්‍රිරෝධරත සංගමේ සඳහන් කළේ. එම තත්ත්වයේ හමුවේ ගාසු සංශෝධනය සිදු නොවුනහොත් සමස්ත ත්‍රිරෝධරත කර්මාන්තයෙන් බිඳ වැටීමේ අවතානමක් පවතින බවද ඔවුන් ප්‍රකාශ කළා. දැන් විදෙස් පුවතක්. කොංගෝ රාජ්‍යයේ පැතිර යන ඉබෝලා වෛරසය වේගෙන් පැතිර යන බවට ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැවසුවේ සති දෙකක් තුළ කොංගෝ රාජ්‍යයේ ඉබෝලා ආසාදිතින් සීක්‍රෙන් වර්ධනය වෙමින් පවතින බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියසස් පැවසුවේ වෛද්‍යවරුන් පිරිසක් සමග තමන් ගොංගෝ රාජ්‍යයට ගොස් ඇති බවයි. ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට මියගොස් ඇති සංඛ්‍යාව 223ක්. තවත් පුද්ගලයන් දහසකට වැඩි පිරිසක් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
3: මේ පැයේ සිත නිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
4: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

ලැබෙන්න ඕන මොනවද? හිතන්නේ මොනාද? ඒ හැම දෙයක්ම හිතන පතන විදිහටම ලැබෙන්න ඕනේ. පුළුවන් තරම් හොඳින් ඉන්න. හැම වෙලේම උත්සාහ කරන්න ඔයා වෙනුවෙන් දෙයක් කරන්න. මොකද ඔයා සතුටින් හිටියොත් විතරයි ඔයාගේ ළඟින් ඉන්න, ඔයා ළඟ තියන් ඉන්න, ඔය ළඟින් ආශ්‍රය කරන, ඔයා ආදරය කරන ඉනර් සර්කල් එකේ කට්ටියත් සතුටින් ඉන්නේ. උදේ 10යි විනාඩි 10යි විශ්මිත් එක්ක ඉන්න අන්තිම පැය. අද දවසට හරිද? මට හිතෙනවා මේ සින්දුවටම පොඩ්ඩක් දැන් කොළඹට චුට්ටක් වහිනවා. මට හිතෙනවා මේ සීතලේම අපි ඉන්න ස්ටුඩියෝ එක මේ වැස්සට වඩා හරිම සීතලයි. හරිද? ඇත්ත කියන්න ඕනේනේ. ඉතින් මට හිතෙනවා පෝලන්ඩ් වලට යන්න, ක්‍රොටෝසාන් වලට ගිහින් නිවාඩු දවසෙත් අපි වහන් ඉන්න, ඔයාව එකතු කරගන්නවා. ලක්මල්, thank you so much ඔයාගේ message එකට. එතකොට ලක්මල්ගේ ගෙදර කට්ටිය, පිළියන්දල මඩපාතින් රසිකා, දුව, පුතා, මේ හැමෝවම කොටක් ආදරෙන් එකතු කරගන්නවා.

ඉතින් බලන්නකො සුභානි වාගේ මැසේජ් එක පහලට ගෙහින්නේ. දලුකොටුවේ ඉඳන් සුභානි ඉන්නවා අපි වහගෙන. පුතාලා තේමිය, ඉඳුවර, හස්බන්ඩ් සුසන්තවත් එකතු කරගන්නවා සුපුන්ගේ මේ ලස්සන සින්දුවටම. හා

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝලාට බලාපොරොත්තු වුණා 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේදය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමයි. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේදය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0721 327 777.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
5: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
6: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
5: මට පාවයාව.
6: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
5: අන්නා කලින් කියන්නේ පැයි.
7: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
8: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
5: අන්න හවස දෙකට සතිය දවස්වල.
9: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
10: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
13: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
15: ආදි මාන්සින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
16: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන්ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
0: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
1: කාටත් හොරෙන්

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා. සිත නිවන සියත.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIBM the city university the place to be
4: finishing wahalak lesa color of flow wajabena
5: sit padagani kal pavati avalakshana novi oyat wahaleta washi wenna
6: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ සහ

0: සිත නිවන සියත සිත
1: උද 10යි විනාඩි 53යි ලස්සන හින්දි සින්දුවක් රෙඩි කරගත්තා. එකක් තහන ගමන්ම අදට මට ඔයාලගෙන් යන්න වෙලාව තමයි ඇවිත් තියෙන්නේ. එහෙනම් වෙසක් සතිය පින්බර සිතින් සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න. පන්සල් ගිය නැත්තම් පන්සල් යන්න නේද? තව දන්සල් වැන්ද නැත්තම් ඒකත් කරන්න. ඒ වගේම ගංගාරාම පන්සල පැත්තට ආවොත් බුද්ධ රශ්මි වෙසක් කලාපයත් බලන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුංචි, තේරුණාද? ඉන්නකන් සතුටින් ඉන්න ඕනේ. එහෙනම් ගිහින් එන්න. බයි.

0: සේදාහගෙන දැන් වෙලා උදැසන 11යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: බලශක්ති අමාත්‍යාංශයේ නිලීමක් සූර්ය පැනල තවදුරටත් අක්‍රීය කර පද්ධතිය ස්ථායීතාවය රැකගැනීමට සහයවන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්ක මිල්ලියා සූර්ය පැනල හිමියන්ගේ නිලීමක් කළා. ඔහු පැවසුවේ එමගින් අකණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇති බවයි. විදුලි සැපයුම අකණ්ඩව ලබා දීමට ආණ්ඩුවට කළමනාකරණ හැකියාවක් නොමැති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
2: නිවාඩු දිනවල විශේෂයෙන්ම සිංහල අවුරුද්ද වෙසක් උත්සවය ඒ වගේම දිගු සතියන්ත වැනි අවස්ථාවල විදුලි පද්ධතියේ ඉල්ලුම පිළිබඳ විශේෂ තත්ත්වයන් තිබෙනවා. ඇතම අවස්ථාවල වැඩි වෙනවා, ඇතම අවස්ථාවල අඩු වෙනවා. මේවා කලින් දන්න දේවල්. මේ පරිභෝජන රටාව කලින් අපි දන්නවා. එතකොට මේ තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලි සැපයුමයි විදුලි පරිභෝජනයයි සමාන කරන්න, කියන්නේ සර 50ක තත්වයෙන් පවත් ගන්න, ඒ කියන්නේ සමතුලිතතාවයේ පද්ධතිය පවත් ගන්න අවශ්‍ය කරන සැලසුම් කල් තියලා සකස් කර ගන්න. ඉතින් මට පේන්නේ මේ සිදුවෙන තත්ත්වය පිළිබඳ කල් තියලා නිගමනවලට එළඹිලා කල් තියලා තාක්ෂණික විසඳුම් හොයා ගැනීමට අපෝසත් වෙලා තියෙනවා. දැන් මීට කලින් පානදුරේ වඳුරා පැනපු සිද්ධියත් එක්ක මේ තියෙන පද්ධතියේ තියෙන තාක්ෂණික ගැටලු ගැන දීර්ඝ සාකච්ඡාවක් ඇති වුණා. දැන් හොඳටම කාලය ඇති. ඒ මොනවා හරි අඩුපාඩුවක් තිබුණා නම් සැලසුම් කිරීමේ
1: දැන් තවත් දේශීය පුවතක්. හුංගම කලමෙටිය ප්‍රදේශයේ දිනෑමට ගොස් අතුරු දන් වූ පාසල් සිසුන් 3 දෙනා අතරින් දෙදෙනෙකුගේ සිරුරු මෙවන විට සොයාගෙන තිබෙනවා. අතුරු දන් වූ අවුරුදු 18 සහ 12 වයසල පසු සිසුන් 2 දෙනාගේ සිරුරු හමු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 17 වැනි සිසුවාගේ සිරුරු සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි. කලමැටිය මුහුදේ දිනෑමට ගිය සිසුන් 4 දෙනෙකු අතරින් 3 දෙනෙකු සැඩ රළ පහරකට හසුව දියඹට ගසාගෙන ගොස් අතුරු දන් වූයේ ඊයේ පස්වරුවේදී. මේ අතර තිරුක්කෝවිල් රූපස්කුලම වැවේගිලිමෙන්ද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඌ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක්. ඌ රූපස්කුලම වැවහරහා ගවින් රැගෙන යමින් සිටියේදී දියගිලි ඇති බවයි පොලිසිය පැවසුවේ. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Theater Top Story.

0: සිත නිවන සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අදහරි ලස්සන දවසක් නේද? ඊයේත් ලස්සනයි, අදත් ලස්සනයි. වෙසක් කියන්නේ හරිම ලස්සනම ලස්සන දවස් දෙකක් නේද? ඊයේ තිබ්බා, අද දවසෙත් ඒ විදිහටම ලස්සනට පාරවල් වල ලස්සන දේවල් තියෙනවා. එතකොට ගෙවල් වලත් ලස්සන දේවල් තියෙනවා. තාමත් අර වෙසක් කියන හැඟීමෙන් තමයි අපි ඉන්නේ නේද? හරි, ඉතින් වෙසක් කියන හැඟීමත් එක්ක ලස්සන සින්දු ටිකක් අහන්න සියතට මේ පැත්තට ඇවිල්ලා ඉන්න ඔබට ඔන්න මම කියන්න ආවේ හවස 4 වෙනකම් මාෂි ඇවිල්ලා ඉන්නවා කියලා. මාෂි ආව නිසා මෙසේජ් එකක් එවන්න ලෑස්ති නේද? කොහොමද මෙසේජ් එකක් එවන්නේ? 0711982484 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. මේ වෙලාවේ අහගෙන ඉන්න ඔබට පුළුවන් හිතේ තියෙන ලස්සනම සින්දුව මගෙන් ඉල්ල ගන්න. හවස 4 වෙනකම් මාෂි ඉන්නවා මේ පැත්තේ. එහෙනම් දිගටම ඉන්න අහගෙන

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492. 0718132777.
5: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Fortune RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි. Bairaha Chicken Sausages ඉතිරිය රුපියල් 280යි. Magic Chocolate Ice Cream ඉතිරිය රුපියල් 250යි. Pepsi ඉතිරිය රුපියල් 125යි. Cargill's Food City.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලේල නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නව? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
8: කැඩපත කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
9: සෙන්ඩි, ආස්ට්‍රෝවිල්, මාෂි, විෂ්මි.
8: මට පෝයාව
9: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා, කලින් කියන්නේ පැයි
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
8: අහන්න, හවස දෙකට සතිය දවස් වල.
12: අම්මේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
17: නාඩේ මහන්සියෙන් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය ඒ පදනම දැන් මම තන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
18: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

ලස්සන සිින්දුවක් ඇහෙනවා. මාත් වැඩිපුර මාසගන්න සිින්දුවක්. සිින්දුව ඇහෙනකොට මේ පැත්තර මැසේජස් ගොඩා කැවිල්ල තියෙනවා. ඉතින් සිින්දුව අහන්න කලින් මට හිතුනා මැසේජස් ටික ඉක්මනට මතක් කරොත් හොඳයි කියලා. නැත්තං ඉතින් අහයි, ඉඳ හිටවත් මාව මතකෙට එන්නේ නැද්ද කියලා නේද? බලමු කවුද ඉන්නේ කියලා. හයි මාෂී, ගුඩ් මෝර්නින්. ඔයාට කොහොමද? අපිට දෙන්න පුළුවන්ද දමිත් අසංකගේ සිින්දුවක්? මම නිල්මිණි බරලස් කමුවෙන් මගේ දෝනි ඉන්නවා පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. බලන්නකෝ නේද? නිල්මිණි, ඔයා ආසම කරන සින්දුවක් නේද මේ ඇහෙන්නේ? ඒ විතරක් නෙවෙයි, සනෝජ් ඉන්නවා. සනෝජ්ටත් ලස්සන සින්දුවක් ඕනි කිව්වා. මේ තමයි සනෝජ් ඔයාට මන් දෙන සින්දුව.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: ප්‍රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබ එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: වෙසක් කලාපය 2026 කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න. බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
1: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
3: දිමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: අදත් වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
1: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නැහැ.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
4: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: දැන් වෙලාව දවල් 12:00 විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO. නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බස් සංගම් 5%ක ගාසු සංශෝධනයක් ඉල්ලයි. ගාසු සංශෝධනය නොකරන බවට ගමනාගමන කොමිසමෙන් ප්‍රකාශයක්. සහ ලානයනේ අවසන්. හුංගමදේ දියගිලුණු සිසුන්ගේ සිරුරු සොයා ගැනීම. ලෝක බලශක්ති අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම.
0: දේශීය සියත. Local news on Seattle.
1: ඩීසල් මිලි හෙළයාමට සාපේක්ෂව 5%ක බස් ගාස්තු වැඩිවීමක් අත්‍යවශ්‍ය බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදුකරන ජූලි දෙවනදා දක්වා එම ගාස්තු වැඩිවීම අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් හෙට ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ලිඛිත දැනුම් දීමක් සිදුකරන බවද ගැමුණු විජේරත්න සඳහන් කළා.
2: මේ වෙලාවේ නියම් ආකාරයේ බස් හිමියන්ව තරහ කරගන්න සූදානම් වෙන්න එපා. බස් කර්මාන්තය බරපතල විදිහට කඩා වැටලා තියෙනවා. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරලා අනිවාර්යයෙන්ම දැන් රුපියල් 25ක් වැඩි වෙලා තියෙනවා. පාඩුව දරා ගන්න හැකියාවක් නැහැ. මේකට බස් ගාස්තුව ලබා දී යුතුයි කියන පදන මේ තමයි අපි ඉන්නේ. අපි ලිඛිත දැනුම් දීමක් හෙට දිනේ කොමිෂන් සභාවට යවනවා. කඩිනමින්ම බස් ගාස්තුව දිනක් ඇතුළත ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා.
3: දැන් ඔබතුමාලගේ ගණනය කිරීම අනුව ඒ කියන්නේ කොච්චර විතර ගානකින් වැඩි කරන්න බලාපොරොත්තු
2: නේ? අපි මේ අන්තර් බස් ගාස්තුව මේක අපි කියන්නේ මේ ඩීසල් වලට පමණයි. ඩීසල් වලට පමණ 5%ක වගේ බස් ගාස්තුවක් අපිට අවශ්‍යතාවය තියෙනවා මේ මොහොතේ. මොකද එහෙම නැතුව අපිට බස් ටික ඉස්සරහට දුවන්න හැකියාවක් නැහැ. එහෙම නැතුව පාඩුවට දුවන්න බෑ බස් අත.
3: ඔබ බස් ගාස්තුව කීයද?
2: ආමක බස් ගාස්තුවත් අඩු ගන්න රුපියල් 33ක් 32ක්වත් වේවි. එමේ 5%ක බස් ගාස්තුව සංශෝධනය වුණාම.
1: මේ සම්බන්ධයෙන් සිත ප්‍රවෘත්ති කළ විමසීමකදී ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල සඳහන් කළේ මෙම ඉන්ධන මිල වැඩිවීම හමුවේ ගාස්තු සංශෝධන සිදු නොකරන බවයි. ජූලි දෙවනදාට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් යලි ගාස්තු සංශෝධනය පිළිබඳ සලකා බලන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ. ඉන්ධන මිල ඉහළම හමුවේ පාසල් ප්‍රවාහන සේවා ගාස්තු තීරණය කිරීම සඳහා රියදුරන්ට අවස්ථාව ලබා දෙන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කළා. එහි ලේකම් ලලිත් චන්ද්‍රසිරි සඳහන් කළේ රියදුරන්ට දෙමාපියන් සමග සාකච්ඡා කර අසාධාරණයක් සිදු නොවන අයුරෙන් ගාස්තු ඉහළ දැමීම සිදුකරන ලෙස උපදෙස් ලබා දෙන බවයි.
4: පාසලමුන් ප්‍රවාහන ගාස්තු වැඩි කරාම ඒක දෙමව්පියන්ටත් දරා ගන්න බැරුව යනවා. නමුත් මේ රැකියාව දැන් අපිට කරගෙන යන්න බැරි තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. මෙහෙම ඩීසල් මිල වැඩි වුණාම ගාස්තු වැඩි කරන්නත් බැහැ. ඉතින් ඒ නිසා අපි සමාජිකයන්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. තම තමන්ගේ රැකියාව රැකගන්න, තමන් මේක තමන්ට පුළුවන් අයුරින් කරගෙන යන්න අවශ්‍ය කටයුතු කරගන්න. සංගමයක් වශයෙන් අපිට අච්චර ප්‍රතිශතයක් වැඩි කරනවා, මෙච්චර ප්‍රතිශතයක් වැඩි කරනවා කියන තත්ත්වයට දැන් ගේන්න බැහැ මේක. මේ ගැන කල්පනා කරලා බලලා අපේ සමාජිකයෝ යම් තීරණයක් කරගෙන සුහදව දෙමව්පියොත් එක්ක මේ කටයුතු කරගෙන යන්න කියන එක ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ.
1: ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත්‍රිරෝධ රථ ගාස්තු ඉහළ දැමීම සඳහා ඉල්ලීමක් කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝධ රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. ඒ ප්‍රධාන ලේකම් එල් රෝහණ පෙරේරා සඳහන් කළේ බස්නාහිර පළාතේ මීටර භාවිත කරමින් දහවනේ වන ත්‍රිරෝධ රථ සඳහා පළමු කිලෝමීටරේ ගාස්තු රුපියල් 130ක් දක්වා ඉහළ තබන ලෙස මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බවයි.
5: අපි ජාතික ඒකාබද්ධ ත්‍රිරෝධ රථ රීදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය හැටියට මේ වෙනකොට ගාස්තු මීටරේ භාවිතාවෙන් මහා විශාල ත්‍රිරෝධ රථ ප්‍රමාණයක් සේවයේ යෙදෙන බස්නාහිර පළාතේ තුල කොළඹ කළුතර ගම්පහ කියන දිස්ත්‍රික්ක තුනේම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මිලපාලන කමිටුව වෙතට. අනිවාර්යයෙන්ම මෙවර මේ ඉන්ධන මිලත් එක්ක යම්කිසි ගාස්තු සංශෝධනයක් අපිට ලබා දෙන්න කියලා. එසේ නොවුනොත් මේ කර්මාන්තය කරගෙන යන්න හරි අමාරු
1: තත්ත්වයකටපත් වෙනවා. ඉන්ධන මිල වැඩි කිරීම හමුවේ ධීවර කර්මාන්තය පවත්වාගෙන යන නොහැකි තත්ත්වයටපත් වී ඇති බව බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා. ඒ සභාපති ටිරෝන් වෙන්ඩිස් පැවසුවේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ ගියද මත්සි මිල ගණන් ඉහළ ගොස් නොමැති බවයි.
6: තෙල් මිල වැඩිවීමත් එක්ක ධීවර කර්මාන්තය දැන් සෑහෙන ආපස්සට ගිහිලා තියෙන තවත් මේක පාතේට යනවා. මේගොල්ලෝ පොරොන්දුනේ නම් ධීවරයට ඉන්ධන සාන ආධාරයක් දෙනවා කියලා. නමුත් ඒ සාන ආධාරයක් නැහැ, මුකුත් නැහැ. දැන් එන්න තෙල් මිල වැඩි වුණා. ලෝන් ලයින් එක කරන යාත්‍රාවක්, රටට ඩොලර් ගේන යාත්‍රාවක් මුදු ගිහිල්ලා ඉතින් $50,000 විතර තෙල්ම ගහනවා. 50යි 55යි තෙල් 85ක් වෙන විහිදම යනවා. ඉතින් මේ ඇකියාව මේ විදිහට කරන්න බෑ. එන්න එන්න මේ තාත්තා බැඳ තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: මේ අතර ගෑස් මිල සම්බන්ධයෙන් ලබන දෙවනදා තීරණයක් ගැනීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ ඩොලරේ අගය සහ ඉන්ධන මිල සලකා බලා එම තීරණය ගැනීමට නියමිත බවයි. ලාව් ගෑස් මිල සම්බන්ධයෙන්ද හෙට තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. අකණ්ඩව ඉන්ධන මිල වැඩිකිරීම හමුවේ සිය දෛනික ජීවිතය හෝ පවත්වාගෙන යන්න නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි ජනතාව සඳහන් කළේ.
7: ජනතාවට ඉතින් සාහන දෙන්නවා කියලා ආපු ආණ්ඩුව ඉතින් ජනතාවට කිසිම සාහනයක් නැහැ. ඉතින් ඒකයි රස්සාවටවත් යන්න තෙල් ටිකක් වැඩි වුණා කියන්නේ ඉතින් වැඩක් නැහැ නේද?
8: මේ වැඩි වෙන විදිහටම අඩු වෙනොත් හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහින් මේයි කියලා.
9: මිනිසුන්ට හරි අමාරුයි මේක දරා ගන්න බෑ අප්පා. මේ හැම පොයකටම තෙල් වැඩි වෙනවා. ඉතින් විඳි කඩ නිසා සීලුම් දේවල් ගණන් වැඩි වෙනවා. එතකොට මිනිසුන් ජීවත් වෙන්න බැරි වෙනවා. මිනිසු පාටපයි.
10: ඉහළ යනවා කියන්නේ හිතාරන්න බැරි විදිහට ඉහළ යනවානේ. අරාරන්න ඉතින් බෑ තමයි.
11: රුපියල් 100 200 පාන්න බැස්සන වගේ දැන් වාසලක් තියෙන්නේ.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මැදම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ නැංවනු ලැබුවා. සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාර සඳහන් කළේ ලෝක වෙළඳපොලේ මිල හා සැසඳීමේදී ඉතා සුළු අගයකින් පමණක් ඉන්ධන මිල ඉහළ තැබූ බවයි.
12: ලෝක වෙළඳපොලේ තත්ත්වයන් හා ගලපලා අවශ්‍ය කරන තෙල් මිල දී ගැනීම ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිල ඉහළ දැමීමක් තමයි කරේ. නමුත් ඒක දරාගත හැකි මට්ටමට වැඩි කළ යුතු නිසා තමයි පොඩි ගණකින් වැඩි කරලා ටිකට පවත්වාගෙන යන්න උත්සාහ ගන්න. රජයෙන් රුපියල් 100ක් ඩීසල් සඳහා පෙට්‍රෝල් සඳහා රුපියල් 20කුත් ලබා දෙනවා. ඒ අනුව ගත්තාම කන්තර නීතිගත සංස්ථාව තවත් සුළු ප්‍රමාණයක් දරා ගන්නවා. ඒ අනුව දැන්ට වැඩි කළ යුතු ගානට වැඩිය අඩුවෙන් වැඩි කළා තියෙන්නේ.
1: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැන්වීමට සාපේක්ෂව ලංකා IOC සහ සයිනුපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. සයිනුපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් සංශෝධනය කර නොමැති අතර එම සමාගම සතු සුපර් ඩීසල් ලීටරයක් මේ වන විටත් අලෙවි කරනු ලබන්නේ රුපියල් 600ක මිලකටයි. අද පෙරවරු 8 සිට පසුර 3 දක්වා සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමෙන් පද්ධති ස්ථායීතාවය රැකගැනීමට උදව් වන ලෙස බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්ක මිල්ලා සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කළා. ඔහු පැවසුවේ එමකින් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇති බවයි. බලශක්ති විද්‍යාඥ අර්ජුන පෙරේරා පැවසුවේ විදුලිය බිඳ වැටීම නිරන්තරයෙන් සිදුවන බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් නව වැඩපිළිවෙලක් රටට අවශ්‍ය බවයි.
13: මෙම ටෙන්ඩරේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ තියෙන ස්ථාන 16න් පානදුර උපකොළ හැර අනිත් 15ම තියෙන්නේ ලංකාවේ වෙනත් වෙනත් ස්ථානවල. නමුත් අපි ප්‍රායෝගිකව දන්නවා විශාල වශයෙන්ම සූර්ය බලය වහල මත සෝලා RTS රූෆ්ටොප් සෝලා වලින් ජනනය වෙන්නේ විදුලිය බස්නාහිර පළාතේ. දෙපාරක් 2025 සහ ඊයේ දින විදුලි ගැටලු මතුනේද බස්නාහිර පළාතේ. බස්නාහිර පළාතට මෙම බෙස් පද්ධතියක් ස්ථාපනය වීම අනිවාර්යයි. ඉතාම හදිස්සි බලපෑම් පහක්ු වැඩි. නමුත් බලන්න ඒ රජයවන් බල විශේෂඥයෝ පද්ධතිය ස්ථාපිත කරන්න හදන ස්ථානය.
1: විදුලි සැපයුම අඛණ්ඩව ලබා දීමටවත් ආණ්ඩුවට කළමනාකරණ හැකියාවක් නොමැති බවයි සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ.
14: නිවාඩු දිනවල විශේෂයෙන්ම සිංහල අවුරුද්ද වෙසක් උත්සවය ඒ වගේම දිගු සතියන්ත වැනි අවස්ථාවල විදුලි පද්ධතියේ ඉල්ලුම පිළිබඳ විශේෂ තත්ත්වයන් තිබෙනවා. ඇතැම් අවස්ථාවල වැඩි වෙනවා, ඇතැම් අවස්ථාවල අඩු වෙනවා. දැන් මේවා කලින් දන්න දේවල්. මේ පරිභෝජන රටාව කලින් අපි දන්නවා. එතකොට මේ තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලි සැපයුමයි විදුලි පරිභෝජනයයි සමාන කරන්න, කියන්නේ සර 50ක තත්වයෙන් පවත් ගන්න, ඒ කියන්නේ සමතුලිතතාවයේ පද්ධතිය පවත් ගන්න අවශ්‍ය කරන සැලසුම් කල් තියලා සකස් කර ගන්න. ඉතින් මට පේන්නේ මේ සිදුවෙන තත්ත්වය පිළිබඳ කල් තියලා නිගමනවලට එළඹිලා කල් තියලා තාක්ෂණික විසඳුම් හොයා ගැනීමට අපෝසත් වෙලා තියෙනවා.
1: ස්ථාන සියයක පමණේ විදුලි අතීත වීමක් සිදු වුණා. ඒ ජාතික විදුලි බල පද්ධතියේ විදුලි ඉල්ලීම ඊයේ පුරෝකතර සීමාව ඉක්මවා යාම හේතුවෙන් සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණයද ඉහළ ගියා. විදුලි බල මණ්ඩලයේ නිසි ක්‍රියාකාරීත්වයක් නොමැතිවීම කනගාටුවට කරුණක් බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ.
15: වෙනස තියෙන්නේ ජනතාවට විතරයි. මොකද අපිට විදුලි බිල වැඩි කරන්න වැඩි වෙලා තියෙනවා. අපිට වැඩි මුදල් ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඒකට ආණ්ඩුව බලාපොරොත්තුුනේ පුනර්ජනනීය බලශක්තිය 2070ක් කරන්න. ඒකට ඒ ඉලක්කයට යන්න බැරි වෙලා තමයි මේ විදිහට විදුලි කප්පාදු කරන්න සිද්ධ වුනේ. ඒකට විසඳුම් හොයන්න ආණ්ඩුව වහාම මම හිතන්නේ අර ගල් අඟුරු පිටපස්සේ කොමිසමක් අපිය කොමිසමේ පවා සංගමයක් හැටියට ඒකට කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඇත්තට මේ කොමිසමෙන් අපි කියනවා ජාතික වැඩපිළිවෙළ
1: ඊයේ දිනේදී දිවෙනපුරා දන්සැල් 12,810ක් පරීක්ෂාවට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශන නිසි පරිදි අනුගමනය නොකළ දන්සැල් 117කට හිදී උපදෙස් ලබා දුන් බවයි.
16: සහල් සම්බන්ධයෙන් අපිට පර්මිෂන් දීලා තිබුණා ඒප්‍රල් 30 වෙනකන් බඩු ගේන්න පුළුවන් කියලා පටවන්න ඕනේ රටේ ඉඳලා ඉන්දියාවෙන් පැටවෙ ඔක්කොම 30 වෙනිදාට පස්සෙ පටවන්න බෑ. ඒ දදා වෙනකන් පටවපු බඩු ටික විතරයි කොළම ක්ලියර් කරන්න පුළුවන්. ඒ විදිහ ආපු බඩු ටික අද තමයි අන්තිම දවස මේ 31 වෙනිදාට ඉස්සෙල්ලා බඩු වරායෙන් ක්ලියර් කරලා එළියට ගේන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා රී එක්ස්පෝට් කරන්න තමයි ඒගොල්ලන්ගේ පර්මිෂන් එක දීලා තියෙන්නේ. අද වෙනතුරු ටොන් 1,55,000ක් විතර ට බඩු ඇවිල්ලා තිනවා. ඒකනේ සම්බා සාල් දීආර් ලවන් කියන එකයි අනිත් එක කීරි සම්බා වර්ගය දෙකම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සාල්වල ඉග නෑ අඩුපාඩුවක් නෑ. ඒ වුණාට දැන් ඩොලර් මාකට් එක වැඩි වෙච්ච නිසා අනිත් එක දැන් ඉන්දියාව
1: මේ අතර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අදත් ක්‍රියාත්මකයි. ඒ ප්‍රධාන වෙසක් කලාප පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතවයි. බෞද්ධාලෝක වෙසක් කලාපය බුරැල්ල බේස්ලයින් පාර බන්ධනාකර හන්දියෙන් ආරම්භ වී බේස්ලයින් මාර්ගය ඔස්සේ බුරැල්ල හන්දිය, ඩීඑස් හන්දිය, කනත්ත වටරවුම, බෞද්ධාලෝක බවත ඔස්සේ බම්බලපිටි හන්දිය දක්වා පැවැත්වෙනවා. බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙන්නේ කොම්පඤ්ඤ වීදිය පොලිසිය වටරවුම සිට කුමාර රත්නම් පාර, කොම්පඤ්ඤ වීදිය හන්දිය, ජේම්ස් පීරිස් මාවත, පිත්තල හන්දිය, මල්පාර, අග්‍රාමාත්‍ය කාර්යාලය දක්වායි. එම මාර්ගයට සම්බන්ධ වන ජිනරතන මාවත, නවම් මාවත හා පෙරහර මාවත ප්‍රදේශයන්හිද බුද්ධ රශ්මි වෙසක් කලාපය පැවැත්වෙනවා. බේබ්‍රුක් ප්‍රදේශ සහ ඩෝසන් වීදිය, ස්ටෙපල් වීදිය ප්‍රදේශය දක්වාද වෙසක් කලාපයක් ක්‍රියාත්මකයි. බුද්ධ රශ්මි වෙසක් කලාපයේ ආරම්භ වූයේ කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්. ලබන දෙවනදා දක්වා දර්ශනීය පහන්කූඩු, වෙසක් තොරණ, දන්සැල් ඇතුළු වැඩසටහන් රසකින් බුද්ධ රශ්මි වෙසක් කලාපය සමන්විතයි. බුද්ධ රශ්මි වෙසක් කලාපය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM, සියත TV ප්‍රමුඛ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයයි. හුංගම කලමැටිය මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් 3 දෙනාගේ බලසිරුරු මේ වන විට සොයාගෙන තිබෙනවා. කලමැටිය මුහුදේ දියනෑමට ගිය සිසුන් 4 දෙනෙකු අතරින් 3 දෙනෙකු සැඩරළ පහරකට හසුව දියඹට ගසාගෙන ගොස් අතුරුදන් වූයේ ඊයේ පස්වරුවේදී. අවුරුදු 18, 17 සහ 12 යන වයසල පසු හුංගම තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුන් 3 දෙනෙකු අනතුරට ලක් වුණා. තිරුක්කෝවේ රූපස්කුළුඹ වැවේ ගිලිමෙන්ද පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඔහු තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු රූපස්කුළුඹ වැව හරහා ගවීන් රැගෙන යමින් සිටියේදී දිය ගිලී ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර ප්‍රදේශ කිහිපයක සිදු අනතුරු වලින් පුද්ගලයන් 5 දෙනෙකු මිය ගියා. මයිඅංගනේ ඉකිරියගොඩ ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී සිදු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 2 දෙනෙකු තුවාල ලැබුවා. වැලිවේරිය නගරයේදී යතුරු පැදියකින් අනතුරට ලක් වූයේ ඉදිරියෙන් ධාවනි වූ ත්‍රීරෝද රථයක් ඉස්සර කිරීමට යාමේදී. අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ගලිකමුව අවිස්සාවේල්ල මාර්ගයේ කොටියාකුඹුර ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයේ හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් පදිකයා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. නවතා තිබූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදු ඇත්තේ ගිරිඋල්ල පස්යාල මාර්ගයේ ඩීඑස් හන්දියාසලදී. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගියා. සහල් ආනයනය කිරීම අතින් අවසන් කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරන්නන්ගේ සංගමයේ සභාපති එස් විනයාගසුන්දරම් පැවසුවේ ආනයනික සහල් මිලද ඩොලරයට සාපේක්ෂව ඉහළ දැමිය යුතු බවයි.
16: සහල් සම්බන්ධයෙන් අපිට පර්මිෂන් දීලා තිබුණා ඒප්‍රල් 30 වෙනකන් බඩු ගේන්න පුළුවන් කියලා පටවන්න ඕනේ රටේ ඉඳලා ඉන්දියාවෙන් පිටවෙ ඔක්කොම 30 වෙනිදාට පස්සේ පටවන්න බෑ එදා වෙනකන් පටවපු බඩු ටික විතරයි කොළඹ ක්ලියර් කරන්න පුළුවන් ඒ විදිහ ආපු බඩු ටික අද තමයි අන්තිම දවස මේ 31 වෙනිදා තිස්සල බඩු වරායෙන් ක්ලියර් කරලා එළියට ගේන්න ඕනේ එහෙම නැත්නම් ඒවා රී එක්ස්පෝට් කරන්න තමයි ඒගොල්ලන්ගේ පර්මිෂන් එක දීලා තියෙන්නේ අද වෙනතුරු ටොන් 155000ක් විතර ලංකාව බඩු ඇවිල්ලා තිනවා ඒකනේ සම්බා සාල් ඩීආර් ලවන් කියන එකයි අනිතික කීරි සම්බා වර්ගයේ දෙකම තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා සාල් වල ඉග නෑ අඩුපාඩුවක් නෑ ඒ වුණාට දැන් ඩොලර් මාකට් එක වැඩි වෙච්ච නිසා අනිතික දැන් ඉන්දියාව සාල් මිල වැඩි වෙලා තිනවා ටොන් එකට ඩොලර් 85ක් විතර ඒ කියන්නේ සාමාන්‍ය කිලෝකට රුපියල් 30ක් විතර වැඩි වෙලා තිනවා
1: පාරිභෝගිකයින් ආනයනික සහල් මිලදී ගැනීමට පෙළඹීම හේතුවෙන් දේශීය සහල් අලවිය පහත කොස් ඇති බවයි මරතක හමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මුල් හිමියන්ගේ සංගමේ සභාපති බී.කේ. රංජිත් පැවසුවේ.
17: මරදල හමුල තොගවෙළඳ මධ්‍යස්ථාන ඇතුළු සමස්ත රටේම තොගවෙළඳ සැල්වල තොගමධ්‍යස්ථානවල සහල් අලවිය 40%කින් පමණ අඩු වෙලා තියෙන්නේ. එක්කලාම සහල් මිලත් අඩු වෙන නාඩු සහ සුදු කැකුළු රතු කැකුළු එලෙකුදු ප්‍රමාණයෙන් මිල අඩු වෙලා තියෙනවා. එක්කලාම සම්බ සහල් උත් අලවිය අඩු වෙලා තියෙනවා. කිරි සම්බ සහල් මිල යම් කිසි ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එක්කලාම බී අද මේ වෙනකොට වී මිලත් වී අලවි කරගන්න බැරි මට්ටමට ගොවියන්ට සීතව රැස් කරපුවා අන්නයට පවසාර පත්‍ර දෙනවා වී මෝල් මිල ගන්නේ නැහැ. ඒකට ප්‍රධානම වෙලා සාධක වෙලා තියෙන්නේ පිටරකින් අනනික සහල් වෙළඳ පොලේ තියෙන නිසා සහල් අලවිය සැලකුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා නාඩු සහ සුදු කැකුළු රතු කැකුළු වර්ග වල මිල අඩුවීමක් තමයි තියෙන්නේ.
1: ජාතික කුවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ මෙරට ගොවීන්ට වී අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි ලෙස පීඩාවට ලක් ඇති බවයි.
18: පොළොන්නරුව පැත්තේ මහා පරිමාණ මෝල් හිමියෝ තමයි එක් මෝල් හිමියෙක් දවසකට ලොරි 23ක් 20ක් අතර ප්‍රමාණයක් එළියට දානවා. සාල් එළියට නිකුත් කරනවා. දැන් ඒක අඩු වෙලා තියෙනවා. ලොරි 10කට වඩා අඩු ප්‍රමාණයක් දාන්නේ. ඒකෝ සාල් කර්මාන්තේ කන්ටිනියු වෙන්නේ නැහැ. ඒකෝ දැන් මේ ප්‍රශ්නේ තියෙනවා ගොවියාගේ ගිය මාස කන්නේ වීතික ඊවලින් 135 40ක් කිය ප්‍රමාණයක්ම තියෙන්නේ තාමත් ගොවියෝ ළඟ. දැන් සාතික මිල රුපියල් 120ට තිබුණට නාඩු සඳහා රුපියල් 100ට පල්ලෙයින් තමයි වීතික තියෙන්නේ. මේ අර්බුදින් ඉඳ මේක බලපාලා තියෙන දම්වැලක පුරුක්කගේ ඊටික විකුණා ගන්න බැරුව ගොවියා අද වෙනකට ඉන්නවා.
1: අඩු ආදායම් ලාභින් දසදහසක් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන සාර්ථක බව නිවාස අමාත්‍ය සුසිර රණසිංහ පවසනවා. පුද්ගලින් 6000ක් සඳහා නිවාස ඉදිකිරීමට මේ වන විට පළමු මූල්‍ය වාරිකය ලබා දී අවසන් බවයි ඔහු පැවසුවේ.
19: නිවාස සංවර්ධන අධිකාරිය හරහා අඩු ආදායම් ලාභී පවුල්වලට තමන්ගේ ගෙදර හදාගන්න රුපියල් මිලියන 110ක ආධාර මුදලක් දෙන වැඩසටහනක් අපි ආරම්භ කරා. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් කියන තේමාව යටතේ මේ පළවෙනි මාස 6 ගෙවිල විරණුට අපි නිවාස සංවර්ධන අධිකාරිය හරහා එවැනි පවුල් 6000කට පළවෙනි වාරිකය නිකුත් කළා. මේ වෙනකොට ඔවුන්ගේ නිවාස හදා ගැනීම කටයුතු ආරම්භ කළා.
1: මේ අතර දිට්ටුව සුළුකුණාටු හේතුවෙන් නිවාස අහිමි වූ පිරිස සඳහා නිවාස ලබා දීමේ වැඩසටහනේ දක්ෂතාවමත් ලබා ගනිමින් සිටින බවයි නිවාස අමාත්‍ය සුසිර රණසිංහ වැඩිදුරටත් පැවසුවේ. මැදපෙරදිග පවතින යුදමේ තත්ත්වයේ හේතුවෙන් ලෝපුරා බලශක්ති සැපයුම ආහාර සුරක්ෂිතතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් වලට දැඩි බලපෑම එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආයතන පවසනවා. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකු සමූහය සහ ලෝක වෙළඳ සංවිධාන යන ආයතනවල ප්‍රධානීන් විසින් මේ බව සඳහන් කළේ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය යෙවිට් කූපර් චීන සංචාරයකට එක් වුණා. ඒ ලෝක යුදමේ තත්ත්වය සහ ඉබෝලා පැතිරීම වැළැක්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. බ්‍රිතාන්‍ය නිවේදනය කළේ පසුව බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරිය ඉන්දියාවේද සංචාරයක නිරත වීමට නියමිත බවයි. මේ අතර ඉරානය හෝමෝ සමුද්‍ර සන්ධියේ පාලනය නැවත තහවුරු කර තිබෙනවා. ඒ අමරිකාව සමග ඇතිකරගත් ගිවිසුමේ පැවති දුර්වලතා හේතුවෙන් හෝමෝ සමුද්‍ර සන්ධිය කලමනාකරණය ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නත හමුදා විසින් පූර්ණ බලය සහිතව මේ අනුව ක්‍රියාත්මක වනු ඇති. ඉරානයේ සන්නත හමුදා මෙහෙ මූලස්ථානයේ පැසුවේ පාලන රෙගුලාසිවලට අනුකූල නොවන්නේ නම් විදේශීය වාණිජ හා හමුදා යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. සතුටුදායක ගිවිසුමකට ඉරානය එළඹෙන්නේ නැතිනම් යුද්ධය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බවයි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීටර් හෙක්සෙත් පැවසුවේ. දූවිලි කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ බිකනර් නගරයට බලපෑමෙල්ල වී තිබෙනවා. ඝන දූවිලි බලාකුළු හේතුවෙන් බිකනර් නගරයේ දිවා කාලයේද පැවතියේ දැඩි අඳුරු සහගත තත්ත්වයක්. දැඩි සුළං සමග දූවිලි තට්ටුවක් නගරේ හරහා හමා යාමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට ලක් වුණා. ප්‍රදේශයේ වෙළඳසැල් වසා දැමුණු අතර පැය කිහිපයක් විදුලිය වෙසන්ත කිරීමටද සිදු වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. යලි සිරස්තල බස් ගාසු සංශෝධනය නොකිරීමේ තීරණයක්. ත්‍රිරෝද රථ සංගම් ගාසු සංශෝධනයක් ඉල්ලයි. දන්සැල් 117කට අවවාද. හුංගමදී දියගිලුණු සිසුන්ගේ සිරුරු සොයා ගැනීම. රාජස්ථාන් ප්‍රාන්තයට දූවිලි කුණාටුවක්. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: පුංචිම කාලෙදන් අබිරහස් විසඳපු ඉනෝලා හෝම්ස්, ඒ කියන්නේ කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස්ගේ නංගිට මේ පාර සිද්ධ වෙන්නේ එයා නොහිතපු විදිහ කරදරයක්.
2: ෂර්ලොක් හෝම්ස්ව පැහැරගෙන ලව්ගින්නක් වගේ මේ කතාව පැතිරිලා යන්නේ හරියට මේ ඉනෝලාගේ වෙඩින් එක දවසේ.
3: Life was everything I wanted it to be. And it was just the two of us.
1: ඉතින් එයාට සිද්ධ වෙනවා වෙඩින් ඩ්‍රෙස් එකෙන්ම එයාගේ අයියව හොයාගන්න යන්න.
2: එනෝලාගේ සුපිරි වැඩ තියෙන මේ එනෝලා හෝම්ස් 3 මූවී එක ඉක්මනින්ම රිලීස් කරන්න තමයි Netflix plan කරලා තියෙන්නේ.
3: Those were the best times of all.
1: මේ පාරත් මේන් රෝල් එක කරන්නේ මිලී බොබී බ්‍රවුන්. කලින් මූවීස් වල characters කරපු හැමෝමත් මේ මූවී එකේ ඒ විදිහටම ඉන්නවා කියලා තමයි director Philip Barantini කියන්නේ.
4: It's your brother. Sherlock has been kidnapped.
2: ෂර්ලොක්ගේ පැහැර ගැනීමත් එක්ක මේ තමයි එනෝලාගේ හොඳම ඩිටෙක්ටිව් ටැලන්ට්ස් එලියට එන සුපර්බ් මූවි එක.
3: Yes, I was surprised too.
0: Talk of the Town.

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
5: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවී රන් නැදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the city university the place to be
5: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
6: ලාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
7: සිත නිවන සිත

0: දැන් වෙලාව තවත් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: मेमोग्राफी यंत्र पहाक मेरठ रोहल पाता थिएटर। पीएरू पिलिका कालीन हदुना गनीमट सा पशु प्रतिकार सेवा संधा अत्यावश्य मेमोग्राफी यंत्र पहाक मेरठ प्रधान रोहल पहाक वेतलाभा दी तिबेनेबा। ඒ කොළඹ ජාතික රෝහල, ගල්ල කරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල වෙතයි. එම යන්ත්‍රවලින් සමන්විත වටිනාකම රුපියල් මිලියන 765ක්. සෞඛ්‍ය පද්ධති වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සදා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ප්‍රංශයේ පුරා පාපතු ප්‍රේක්ෂකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් 400කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ගැටුම් ඇති වූයේ චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් තරගයේදී ආර්සෙනල් කණ්ඩායමට එරෙහිව සෙන්ට් ජර්මෙන් කණ්ඩායම ජය ලැබීමත් සමගයි. පැරිස් අගනුවර බස් සහ දුම්රිය සේවාවන්ට බාධා කළ නුසන්සුන්තාවයේ මැඩ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් දහස් ගණනක් යොදවා තිබුණා. ගැටුම් අතරතුර පාපන්දු පේශකයන් ගිනිකෙලි භාවිත කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලැබ ඇති බවයි ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. නගර මැදට පැමිණි ජනතාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරනු ලැබුවා.
0: සියතා ටොප් ස්ටෝරී.

0: සියත
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: සිත නිවන සියත සියත.
1: මට හිතෙනවා සින්දුවක් අහනවා නම් මේ තමයි හොඳම වෙලාව කියලා. ඔබටත් එහෙම හිතෙනවද? එහෙම හිතනවා නම් ඔබට පුළුවන් පුංචි වැඩක් කරන්න. මොකද මේ පුංචි වැඩේ? ෆෝන් එක අතේ නේද තියෙන්නේ? එහෙනම් ඉක්මනට මෙසේජ් එකක් ටයිප් කරන්න බලන්න. 0711982947 කියන අපේ WhatsApp නම්බර් එකට මෙසේජ් කරොත් මේ වෙලාවේ ආසම සින්දුව හිත කියනවා නම් මෙන්න මේ සින්දුව තමයි අහන්න ඕනි කියලා අපිට මෙසේජ් එකක් එවන්න. ලෑස්ති වෙලා ඉන්නව හවස 4 වෙන්න කලින් ලස්සන සින්දුවක් දෙන්න.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීමායෙන් මේ බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව සුරංගනා කතාව.
6: මොන නැති වෙන එකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළම එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
10: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
12: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
11: මට පෝයාව
12: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
11: අන්නා කලින් කියන්නේ පැයි
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
13: Feel the hot and spicy with Sudu Kochi.
11: Anna, හවස දෙකට සතිය දවස් වල.
14: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123477. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
0: Sita Nivana

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
3: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
5: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
2: අලුත් වෙලා.
6: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: රයින් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
1: සින්දු සියත.
5: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස් බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: හොන පිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොන පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් පුරණ වෙසක් පහන් කූඩෝ ප්‍රණීත දන්සල් සමකින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව
2: මේ හඳුන්ගුරුවල්ඩත් ස්ටෑන්ඩස් තියෙනවාද
3: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්සෙල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා
5: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76 844 97 97 කොන්දේසි සහිතයි

0: නැති ජාත්‍යන්තර කොලි කෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න .112200 Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000 NIBM The City University The place to be.
3: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
4: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමම අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 10යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි
8: සියත පොකට් මනි.

0: දැන් වෙලාව දවල් 2:01.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: जनपति के प्रकाशित इजापेन चोतना ධර්මයේ වේශින්ම ධර්මයේ විකෘතිකරණ අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියාමාර්ග ගැනීමට කෙරෙනු ආරාධනයකට ජනාධිපතිවර අප්‍රසිද්ධියේ එකඟත්වය පළ කිරීම සදාචාර සම්පන්න නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂය මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින්. විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වන භික්ෂුන් වහන්සේ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගෙනුණා. භික්ෂුන් වහන්සේගේ විනය සම්බන්ධයෙන් තීන්දු දීම සඳහා සංඝ අධිකරණය ඇති කිරීමට එමගින් ප්‍රතිපාදන සම්පාදනය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. දුශ්ශල භික්ෂුන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත් භික්ෂු විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊට අදාළ කැබිනට් පත්‍රික සකසා ඒවා මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන්පසුව තීරණ ගත යුතුයි. සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවද එම නිවේදනයේ සඳහන්. විහාර දේවාලගම් පනත සංශෝධනය සඳහා සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළ බවත් කැබිනට් මණ්ඩලය ඊට එකඟතාවය පළ කළ බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කර තිබුණා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේලා බෞද්ධ කටයුතු කොමසාරිස් සහ නීතිපති සමගින් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ බෞද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමගෝ සාකච්ඡා කර නොමැති බවත් සියලු කටයුතු කර ඇත්තේ තනිවම රජය විසින් බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා.
0: Theater Top Story.

0: මේ පැයි සිත නිවන බොදු පෙත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

අද හරිම ලස්සන සින්දු ටිකක් ඇහෙනව නේද? මේ වගේ ලස්සන සින්දු ඇහෙනකොට නම් ඉතින් සියතට මැසේජ් එකක් එවන්නම ඕනේනේ. ඒකනේ මෙච්චර මැසේජස් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට හිතුණා ඉක්මනට මැසේජස් ටික මතක් කරොත් හොඳයි කියලා. මේ වෙලාවේ චාරුක ධනංජය මැසේජ් එකක් එවලා තිනා බණ්ඩාරවල ඉඳලා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ. මාශී ලස්සන සින්දුවක් දෙන්න. පොඩි ගමනක් යන ගමන් අහගෙන ඉන්නේ. අද සින්දු ටික හරිම ලස්සනයි කියලා තියෙනවා. ඉතින් මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඒ වගේම සඳුපම ගල් කිස් ඉඳලා ඔන්න මැසේජ් එකක් එවලා තින සින්දුවකට එකතු කරගන්න කියලා මේ හැින සින්දුවට එකතු කරගන්නම්.

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙනවා 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192492 0.7192377.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
7: නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
8: හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: නාඩි මාංශින් ඔබ උපයගන් මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිමරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ඒසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
1: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
6: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විරටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766-844-9797 කුන්දේසි සහිතයි.
0: සිත නිවන සිත.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
5: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011 732 1000 NIBM the city university the place to be
6: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකර වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
8: සිත නිවන

0: දැන් වෙලාව හවස 3යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: स्नायु रोग विद्यार्थिनी हिट जनता ප්‍රතිසංස්කරණය කළ කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග විද්‍යායතනයේ හෙට ජනතා ආයතනයට පත්කිරීමට නියමිතව තිබෙනවා. ඒ සෞඛ්‍ය මාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 99ක්. මෙම ඒකකය එක්වාටුවකට රෝගී ඇඳන් 22 කින් වඩා කාන්තා හා පිරිමි වාටු දෙකකින් සමන්විතයි. මෙම ව්‍යර්ථ කිරීමෙන් පසු දෙනට 17 වාටුවේ වසර 100කට වඩා පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන ස්නායු ඒකක 3 සහ 4 වඩාත් පහසුකම් සහිතව තදබදයකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. දෙන්තපදේශීය පුවතක් සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද සිට තහනම් බව පරිසර අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පසුකිය 15 විශේෂ චක්‍ර ලැකයක් මකින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මේ බව දන්වා ඇති බවයි. ප්ලාස්ටික් පොලිතින් අවම කිරීමේ ප්‍රායෝගික වැඩපිළිවෙල සියලු රාජ්‍ය ආයතනන්ගේ මැදිහත් වීමෙන් ක්‍රියාපට නැංවීම මෙහි අරමුණයි.
0: Theater Top Story.

0: රසියට
1: මේ පැයි සිත නිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුරියම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍ය ගතම අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
5: අතේ මිතේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19ට දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩික් නීති.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: අම්මේ, මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
9: ආදි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානය ඔකිනාවල කියනන්නේ වයිසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13-22. Primelands
13: America එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවලා කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ. අරේ වා සින්දු සියත
7: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිංහාරේ මුචාතරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
3: ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
3: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
8: මේ හඳුන්කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
9: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
10: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
11: දිමොවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: පියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM The City University. The place to be.
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකට. ඒ මිනිස්සු කැමති නිදහසේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 එකට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
6: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියත පොකට් මනි. සිත නිවන සියත.

වෙලාව වේගෙන් ඉස්සරහට ගියා. කොහොම හරි ඉතින් දැන් මචය ගෙදර යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වෙලාව හවස 3:58 වෙලා තියෙනවා. මං කියවනේ මාෂින්නේ හවස 4 වෙනකම් විතරයි කියලා නේද? එහෙනම් අදට යන්න තමයි ලෑස්ති වෙන්නේ. අලුත් සතියක් පටන් ගන්නවා. අලුත් සතියේ වැඩ ටික හොඳට කරගෙන සතුටින් හිනා වෙලා ඉන්න කියලා මතක් කරලා යන්න තමයි ලෑස්තිය. ගිහින් එන්න මං මාෂී.

0: දැන් වෙලාව හවස 4යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරයක් පුද්ගලෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීමායෙන් මේ බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිට්ඨ වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක් ගැන.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් විත්වා කුලිකුණාට උට දැම්ම කියන කතාව සුරංගනා කතාව.
6: මොනම් මැතිවරණයකට මුණ දෙන්න අපි සූදා.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ළමෙක ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mawatha Kolamba 7. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි විතින් මෙගා වට්ටම් මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 300යි. නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 410යි. ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි පහේ පැක් එක ඉතිරි රුපියල් 175යි. ස්ටුවර්ට්ස් ප්‍රීමියම් BOPF තේ ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් ෆුඩ් සිටි
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
10: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
11: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
10: මට පාවයව
11: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
10: අන්නා කලින් කියන්නේ පැයි
12: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
13: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
10: අහන්න හවස දෙකට සතිය දවස්වල.
14: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
15: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
16: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
18: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
19: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
5: ආදි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන් මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
1: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හවස 4යි විනාඩි 36යි දැන්.
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
2: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 වනදා දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
2: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩෝ, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
1: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
2: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
6: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 9797 කොන්දේසි සහිතයි.
1: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
5: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනෙනු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 217000ට කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීලිවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා
4: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝකපිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics එන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, The City University, The Place to Be
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
6: සිත් පැදගනි
5: කල් පවති
6: අවලක්ෂණ නොවී
5: ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: සැන්ඩි ඕන සතෙක් ඕන මිනිස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
8: ලා මකලෝ

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी
1: තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. මොළදිව් සිට කන්කසන්තුරය මන්නාර මහරහා හලාවත දක්වා සහ ගාල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා බෙරලට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළයා හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළඟේ වේගය විටින් විට 65 කිලෝමීටර 65ක් පමණ දක්වා ඉහළයා හැකි බැවින් අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි. එසම්හතෙන් දීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළා.
2: විශේෂයෙන්ම කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව විශේෂයෙන්ම සඳහන් කළ මෙය ගොඩබිමට එන රළ උස නොවන අතර විශේෂයෙන්ම එම මුහුදු අභ්‍යන්තර ගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇතිවිය හැකි බව තමයි අපිට වාර්තා කරලා තියෙන්නේ.
1: තද වැසි සමග පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් 49කට අයත් පුද්ගලයන් 116 දෙනෙකු තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රැඳී සිටිනවා. ඒ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලයි. සියත මිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සහ සහයයි තියට.
0: සියත ටොප් ස්ටෝරි.
3: සිත නිවන සියත.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718-492-492 0711-327-777.
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM මහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: ආදි මාංශින් ඔබ උපයගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසීමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: මේ දෙකක් දාගෙන ඉන්නද?
5: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
6: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
3: සින්දු සියතයා.
6: ගියක් සැපයි දවලේ.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: හැපිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
2: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න.
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
5: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
5: අලංකාර වෙසක් පුරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමකින් මෙවරත්
4: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
5: බැතිබර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
6: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
7: නැතු, අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
9: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: නියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී විරන් නැදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology or logistics and unshaking sampurna karanna aduma amathanna 0111732000 NIPM the city university the place to be
2: athulathinma shaktimat dara ganeeme hakiyawa athi pahaswen handle kala haki sri lankawe prathama saha ekama slimline door saha window series eka swiss tech slimline

0: දැන් වෙලාව හවස 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: ජනපතිගේ ප්‍රකාශයකට එජාපයෙන් චෝදනා. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ඉරානයෙන් ඇමරිකාවට ප්‍රතිචාර.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: සිත නිවන සියත.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනුම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0711 492 492 0711 132 77 77.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: විදුලි වෘත්තීය සමිති වලින් චෝදනා. මුහුදු ප්‍රදේශාශ්‍රිතව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ඉරානයෙන් ඇමරිකාවට ප්‍රතිචාර. ආසියානු 25 මලල ක්‍රීඩා ශුරතාවලියේ ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්.
0: දේශීය සියත. Local news on Sieta.
1: ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ගණන් තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුරනිත්‍ය කුමාර මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: ලෝක වෙළඳපොලේ තත්ත්වයන් හා ගලපලා අවශ්‍ය කරන තෙල් මිල දී ගැනීම ස්ථාවර කර ගැනීම සඳහා අවශ්‍ය කරන මිල ඉහළ දැමීමක් තමයි කරේ. නමුත් ඒක දරාගත හැකි මට්ටමට වැඩි කළ යුතු නිසා තමයි පොඩි ගණකින් වැඩි කරලා ටිකට පවත්වාගෙන යන්න උත්සාහ ගන්නේ. රජයෙන් රුපියල් 100ක් ඩීසල් සඳහා පෙට්‍රල් සඳහා රුපියල් 20කුත් ලබා දෙනවා. ඒ අනුව ගත්තාම කන්ටෙන් නීතිගත සංස්ථාව තවත් සුළු ප්‍රමාණයක් දරා ගන්නවා. ඒ අනුව දැන්ට වැඩි කළ යුතු ගාණට වැඩි අඩුවෙන් තමයි වැඩි කළා තියෙන්නේ.
1: ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්.
3: ජනතාවට ඉතින් සාහන දෙන්නවා කියලා ආපු ආණ්ඩුව ඉතින් ජනතාවට කිසිම සාහනයක් නැහැ. ඉතින් ඒකයි රස්සාවටවත් යන්න තෙල් ටිකක් වැඩි වුණා කියන්නේ ඉතින් වැඩක් නැහැ නේද?
4: මේ වැඩි වෙන විදිහටම අඩු වෙනොත් හොඳයි. අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහ මේ වෙයි කියලා.
5: මිනිසුන්ට හරි අමාරුයි මේක දරා ගන්න බෑ අප්පා. මේ හැම පොයකටම තෙල් වැඩි වෙනවා. ඉතින් විඳි කඩින සීලුම් දේවල් ගණන් වැඩි වෙනවා. එතකොට මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙනවා. මිනිසු පාටපයි.
6: ඉහළ යනවායි කියන්නේ හිතාරන්න බැරි විදිහට ඉහළ යනවන්නේ. දරාගන්න ඉතින් බෑ තමයි.
1: ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ධීවරයන් ගැටලුවකට මුහුණ පා ඇති බව බහුතන ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමේ සභාපති ටිරොන් මෙන්ඩිස් පැවසුවා.
7: මේගොල්ලෝ පොරොන්දුනේ නම් ධීවරයට ඉන්ධන සාන ආධාරයක් දෙනවා කියලා. නමුත් ඒ සාන ආධාරත් නැහැ, මුකුත් නැහැ. දැන් එන්න තෙල් බිල වැඩි, පුණ ලෝන් ලයින් එක කරන යාත්‍රාවක්, රටට ඩොලර් ගේන යාත්‍රාවක් මුදු ගිහිල්ලා ඉතින් ලක්ෂ 50 විතර තෙල්ම ගහනවා. 50යි 55යි තෙල් ලක්ෂ 85ක් විතර විහිදම යනවා. ඉතින් මේ එකියාව මේ විදිහට කරන්න බෑ.
1: ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළ තමනු ලැබුවා. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ තමා ඇති අතර එහි නව මිල රුපියල් 407ක්, සුපර් ඩීසල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්. ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 478ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල රුපියල් 25කින් ඉහළ තමා ඇති අතර එහි නව මිල රුපියල් 495ක්. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටර එක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 24කින්. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර එක නව මිල රුපියල් 434ක් වනු ඇති. ලංකා භූමි තෙල් මිල රුපියල් 20කින් ඉහළ දැමුව අතර භූමි තෙල් ලීටර එක නව මිල දක්වන්නේ රුපියල් 285ක් ලෙසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා IOC සහ සයිනොපෙක් සමාගම්ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ තමා තිබෙනවා. සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල පමණක් සංශෝධනය කර නොමැති අතර එම සමාගම සතු සුපර් ඩීසල් ලීටරයක් මෙවන විටත් අලෙවි කරනු ලබන්නේ රුපියල් 600ක මිලකටයි. හෙට දිනේ සූර්ය පැනල ක්‍රියා විරහිත කිරීමට අවශ්‍ය නොවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ආර්ක මිලියාස් පවසනවා. ඔහු සඳහන් කළේ ඊයේ සහ අද දිනේ පසුර තුන දක්වා සූර්ය පැනල ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලා සිටියේ පද්ධති ස්ථායීතාව රැකගැනීම සඳහා බවයි. විදුලිය බිඳ වැටීම නිරන්තරයෙන් සිදුවන බස්නාහිර පළාතෙහි උපපොළවල් සඳහා බැටරි ගබඩා පද්ධති ස්ථාපිත කළ යුතු බවයි බලශක්ති විද්‍යාඥ අර්ජුන පෙරේරා පැවසුවේ.
8: ඕනෑම අවස්ථාවක විදුලි පද්ධතියේ සැපයුම සමාන වෙන්න ඕනේ ඉල්ලුම සහ පද්ධතිය තුළ සිදුවෙන යම් යම් නිෂ්කාශවලට ඉඩ තියලා. මෙතන අසමතුලිත වුණොත් මුළු ග්‍රිඩ් එකම ට්‍රිප් වෙන්න තියෙන ප්‍රවණතාවය අනිවාර්යයෙන්ම වැඩි. ට්‍රිප් කරන්න සිද්ධ වෙනවා, මොකද පද්ධතිය ආරක්ෂාව උදෙසා. එතකොට 2025 පෙබරවාරි මාසේ සිදුවුනේ ඒක. මේ අතපසු වීම නිසා මුළු ලංකාවේම පද්ධතිය ට්‍රිප් වෙලා වැසීමකට භාජනය වුණා. ඉස්සන්නදා වෙච්ච සංසිද්ධිය මේක ගැන කලින් අපිට දැන් අත්දැකීම් තියෙන නිසා සැපයුම අතිරික්තයක් තිබුණේ මොන ප්‍රදේශවලද? ඒ ප්‍රදේශවල පමණක් ග්‍රිඩ් එක වසා දමා පද්ධතිය සමතුලිත කිරීමට ගත්ත උත්සාහයක් තමයි තාක්ෂණික වශයෙන් පේන්න තියෙන්නේ. නමුත් මේ ඇවිල්ලා හිසකඩේට පොට්ට මාරු කරනවා වගේ වැඩක්.
1: සුනිත්‍ය බලශක්ති සුරකින්නන්ගේ සංගමේ සභාපති දර්ශන ලියනසේකර පැවසුවේ මෙවන විට මෙරට සූර්ය පැනල පද්ධතිය 150,000ක් පමණ පවතින බවයි.
2: සංගලෝකන අනුව 2030 වෙනකොට 70% ඉලක්කයට යන්න තමයි රටේ වැඩපිළිවෙල. ඒකෙදි ගොඩක් කලාවට ග්‍රාමල්ලෙන් දැනුවත් කරන්නේ ග්‍රිඩ් එකේ බැලන්ස් නැහැ කියලා තමයි කියන්නේ. ඒකට විසඳුම තමයි බැටරි බැංකයක් හරහා අපිට පුළුවන් දවල්ට ස්ටෝක් කරලා රැට ජාතික පද්ධතියට දෙන්න.
1: ස්ථාන 100ක පමණ ඊයේ විදුලිය අත්හිට වනු ලැබුවේ ජාතික විදුලි පල පද්ධතියේ විදුලිලුම ඊයේ පුරෝකතර සීමාව ඉක්මවා යාම හේතුවෙන් සූර්ය පැනල මගින් ජනනය වන විදුලි ප්‍රමාණයද ඉහළ ගියා. ජාතික විදුලි බල පද්ධතියේ ස්ථායිතාවය සහ අඛණ්ඩ සැපයුම රැකගැනීම වෙනුවෙන් ප්‍රදේශ රසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන විදුලි පෝෂක විසන්ද කිරීමටද සිදුවුණා. සූර්ය බලෙන් විදුලිය ජනනය කිරීම අකර්මණ්‍ය කිරීමට අඬව උත්සාහ කරන බව විදුලි වෘත්තීය සමිතිය එකමුතුවේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමසිංහ චෝදනා කළා.
9: ලංකාව පුරාම 76 ලක්ෂයක් පාරිභෝගික ඉන්නවා. මේකෙන් 10%ක්වත් ඇත්තටම සෝලා ගහගෙන නැහැ. එතකොට ඒක තමයි මේ පද්ධතිය ගන්න බැහැ කියලා කියන්නේ. දැනට ජල විදුලියට පස්සේ අඩුවෙන්ම ගන්න තියෙන්නේ සුලංහායි සූර්යතාව. මොකද රුපියල් 17.762 ගෙවන්නේ. එතකොට එහෙම තියදී දැන් ඩීසල් ගන්නවා රුපියල් 100කට ඉක්මව කළා. එතකොට ඊළඟට ගල්ලඟුරුත් දැන් 59.60කට විතර මුදලකට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ මොකද්ද මේ කරන්නේ? මේ සිද්ධ කරන්නේ සම්පූර්ණ රටට අතිවිශාල විනාශයක් කියන එක තමයි මට පැහැදිලිවම කියන්නේ.
1: බලශක්ති අර්බුදයට ආණ්ඩුව විසඳුමක් ලබා දී නොමැති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා. එහි සභාපති MDR අතුල මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
10: මේගොල්ල ගුවා රුපියල් 45 ඒකකයක් මිලදී ගන්නවා බැටරි බැකප් එකක් ගෙදර තියෙන සෝලා පැනල් වලට කියලා. අද වෙනකම් මේක ක්‍රියාත්මක වෙලා තියා චක්‍රලේකන ගහලාද දන්නේ නැහැ. බයිලා නම් හොඳටම ගහනවා. මේගොල්ලන්ට ප්‍රශ්නයක් විසඳ ගන්න ඕනේ නැහැ. හේතුව මොකද? රුපියල් 100කට වැඩි අධික මිලකට තාප බලාගාර වලින් විදුලිය ගන්න ඕනේ. ඒ විදුලිය ගන්න නම් මේ විදිහට සූර්ය කෝසලේ නිෂ්පාදනයේ විදුලි නිෂ්පාදනයේ වැඩි වුණාම ගන්න බැහැනේ රුපියල් 100කට අධික මිලකට තාප බලාගාර වලින්. මේක තමයි රහස.
1: ගොවි ජනතාව ගැටළු රසකට මුහුණපා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.
11: වර්තමානයේ ඉන්න බලවතුන් ගොවි බිමේ ඉඳගෙන කිලෝවකට 150ක් ලබා දෙනවා. ඊට පස්සේ කිව්වා සාවර මිල 120කට ලබා දෙන්නයි. අද 150ක් නැහැ 120ක් නැහැ. මේ කන්නේ ක්‍රියාත්මක කරන්නට MOP ටිකක් නැහැ. යූරියා මිල ඉහළ ගිහිල්ලා 7600 ඉඳලා 17500 18000 දක්වා TSP මිල ඉහළ ගිහිල්ලා 9000 ගොවි ජනතාව අන්ත අසරණ භාවයකට පත්.
1: ආණ්ඩුව පළාත් සභා ඡන්දය නොපවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී අදහස් දක්වමින්.
12: පළාත් සභාවේ බලය ආණ්ඩුකාරවරයෙකුට දීලා තනි පුජ්‍යලයෙක්ගේ අතේ තියෙන්නේ. ඉතින් හරියට දැන් කරුණාකර තියන්නකෝ පළාත් සභාව. අපි දකිනවා එක නායකයෙක් කියනවා අපි පළාත් සභාව තියනවා. තව එක්කෙනෙක් කියනවා අපි මේ තියන්නේ නැහැ. එක්කෙනෙක් තියනවා කියනවා, එක්කෙනෙක් තියන්නේ නැහැ කියනවා, තව එක්කෙනෙක් මොනවා හරි බයිලා කියනවා, ඉර සීමා නිර්ණය කියනවා. මතක තියාගන්න මම අද කිව්වා කියලා මා දේශපාලනේ පරිණත මිනිස්සෙක්. මේගොල්ලෝ කවදාවත් පළාත් සභාව තියන්නේ නැහැ.
1: මේ අතර ධර්මයේ වේශයෙන්ම ධර්මයේ විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියාමාර්ග ගැනීමට කෙරුණු ආරාධනාවකට ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කිරීම සදාචාර සම්පන්න නොවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂය මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමින් විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වන භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගෙනුණා. භික්ෂුන් වහන්සේගේ විනය සම්බන්ධයෙන් තීන්දුව දීම සඳහා සංඝ අධිකරණය ඇති කිරීමට එමගින් ප්‍රතිපාදන සම්පාදනය කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්. දුශීල භික්ෂූන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත් භික්ෂු විනය සම්බන්ධයෙන් පියවර ගත යුතු ආකාරය පිළිබඳව ක්‍රමවේදයක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන්පසුව තීරණ ගත යුතුයි. සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවද එම නිවේදනයේ සඳහන්. විහාර දේවාලගම් පනත සංශෝධනය සඳහා සංකල්ප පත්‍රයක් ඉදිරිපත් කළ බවත් කැබිනට් මණ්ඩලය ඊට එකඟතාවය පළ කළ බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී සඳහන් කර තිබුණා. ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලා බෞද්ධ කටයුතු කොමසාරිස් සහ නීතිපති සමගින් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. මේ සම්බන්ධයෙන් විපක්ෂයේ බෞද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග හෝ සාකච්ඡා කර නොමැති බවත් සියලු කටයුතු කර ඇත්තේ තනිවම රජය විසින් බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළා. මුලතිව් සිට කන්කසන්තුරය මන්නාර මහරහා හලාවත දක්වා සහ ගල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා බෙරලට ඔපින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළයා හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 65ක් පමණ දක්වා ඉහළයා හැකි බැවින් අදාළ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුබිය යුතු බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළා.
13: කල්පිටිය සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.25ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව විශේෂම සඳහන් කළ මෙය ගොඩබිමට එන රළ උස නොවන අතර විශේෂයෙන්ම එම මුහුදු අභ්‍යන්තර ගැඹුරු මුහුදු ප්‍රදේශවල ඇතිවිය හැකි බව තමයි අපිට වාර්තා කරලා තියෙන්නේ.
1: තද වැසි සමග පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් බලපෑමට ලක් වූ පවුල් 49කට අයත් පුද්ගලයන් 116 දෙනෙකු තවදුරටත් සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රැඳී සිටිනවා. ඒ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලයි. පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට සහ පසු ප්‍රතිකාර සේවා සඳහා අත්‍යවශ්‍ය මෙමෝග්‍රැෆි යන්ත්‍ර පහක් මෙරට ප්‍රධාන රෝහල් පහක් වෙත ලබා දී තිබෙනවා. ඒ කොළඹ ජාතික රෝහල, ගල්ලකරාපිටිය ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල සහ අපේක්ෂා රෝහල වෙතයි. එම යන්ත්‍රවල සමස්ත වටිනාකම රුපියල් මිලියන 765ක්. සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයනු ලැබුවා. මෙම වැඩපිළිවෙලට අමතරව හදිසි අවශ්‍යතාවය මත ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල් දෙක සඳහාද භාවිත කරන ලද මෙමෝග්‍රැෆි යන්ත්‍ර දෙකක් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. දැනට මෙමෝග්‍රැෆි යන්ත්‍ර 16ක් දෙවෙනි පුරා සක්‍රිය සේවයේ යොදවා ඇති අතර නව යන්ත්‍ර ලබා දීමත් සමග එම ප්‍රමාණය 23 දක්වා ඉහළ යනු ඇති. මේ අතර ප්‍රතිසංස්කරණය කළ කොළඹ ජාතක රෝහලේ ස්නායු රෝග විද්‍යායතනය හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 99ක්. ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ඇති බවට තහවුරු නොකරන්නේ නම් ඇමෙරිකාව සමග කිසිදු කිවිසුමක් පිළි නොගන්නා බව ඉරානය පවසනවා. ඉරානයේ පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ් මේ බව සඳහන් කළේ එරට පාර්ලිමේන්තු සැසිවාරයකදී. සතුරන්ගේ වචන සහ පොරොන්දු කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි ඔහු ප්‍රකාශ කළේ. සතුරුදායක කිවිසුමකට ඉරානය එළඹෙන්නේ නැතිනම් යුද්ධය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ඇමෙරිකානු ආරක්ෂක ප්‍රධානි පීට් හෙග්සෙත් ඊයේ සඳහන් කළා. ඉරානය හොමුස් සමුද්‍ර සන්ධියේ පාලනය යළි තහවුරු කිරීමෙන් පසු පැය 24ක කාලයක් තුළ තෙල් නෞකා, වහලුම් නෞකා ඇතුළු වාණිජ නෞකා 28ක් හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කර තිබෙනවා. ඒ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ සම්බන්ධීකරණය සහ ආරක්ෂාව සහිතවයි. ඔවුන්ගේ පාලන රෙගුලාසිවලට අනුකූල නොවන විදේශීය වාණිජ හා හමුදා යාත්‍රා ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි ඉරානයේ සන්නද්ධ හමුදා මහියෝ මුලස්ථානය පැවසුවේ. ආසියානු වයස අවුරුදු 25 මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 පිරිමි දහවන ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ නෙත්සර දිනෙත් රිදී පදක්කම දිනාගෙන තිබෙනවා. ඔහු දැක්වූ දක්ෂතාවය විනාඩි 1යි තත්පර 49.22ක්. මීටර 800 කාන්තා දහවන ඉසව්වේ ලෝකඩ පදක්කම තරුෂි අභිෂේක විසින් දිනාගත්තා. යලි සිරස්තල විදුලි වෘත්තීය සමිති වලින් චෝදනා. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. ඉරානයෙන් ඇමෙරිකාවට ප්‍රතිචාර. ආසියානු 25 මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: පුංචිම කාලිදන් අභිරහස් විසඳපු එනෝලා හෝම්ස්, ඒ කියන්නේ කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස්ගේ නංගිට මේ පාර සිද්ධ වෙන්නේ එයා නොහිතපු විදිහ කරදරයක්.
2: ෂර්ලොක් හෝම්ස්ව පැහැරගෙන ලව්ගින්නක් වගේ මේ කතාව පැතිරිලා යන්නේ හරියට මේ එනෝලාගේ වෙඩින් එක දවසේ.
3: Life was everything I wanted it to be. And it was just the two of us.
1: ඉතින් එයාට සිද්ධ වෙනවා වෙඩින් ඩ්‍රෙස් එකෙන්ම එයාගේ අයියව හොයාගන්න යන්න.
2: එනෝලාගේ සුපිරි වැඩ තියෙන මේ එනෝලා හෝම්ස් 3 මූවි එක ඉක්මනින්ම රිලීස් කරන්න තමයි Netflix plan කරලා තියෙන්නේ.
3: Those were the best times of all.
1: මේ පාරත් මේන් රෝල් එක කරන්නේ මිලී බොබි බ්‍රවුන්. කලින් මූවිස් වල කැරක්ටර්ස් කරපු හැමෝමත් මේ මූවි එකේ ඒ විදිහටම ඉන්නවා කියලා තමයි ඩිරෙක්ටර් ෆිලිප් බැරන්ටිනි කියන්නේ.
4: It's your brother. Sherlock has been kidnapped.
2: ෂර්ලොක් පැහැර ගැනීමත් එක්ක මේ තමයි එනෝලාගේ හොඳම ඩිටෙක්ටිව් ටැලන්ට්ස් එලියට එන සුපර්බ් මූවි එක.
3: Yes, I was surprised too.
0: Talk of the Town.
5: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
2: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න. 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
2: සැන්ඩි, ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වල කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනේ. ඒ මිනිස්සු කැමති නිදහසේ.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
4: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.

0: කරන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
2: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.

0: රාත්‍රී 7යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඩොලර් ආධාරය පුද්ගලයෙක් හෝ සමාගමක් ලබා දෙනවනම් සීම IMF බාධාවක් නැහැ.
2: කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නකෝ සල්ලි. ඒ නිසා අපිට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
3: නැහැ. බලයට එනකන් කතා කරේ සමාජවාදී දේශපාලන ගමනක්.
4: ගිනි කන්දක් උඩ සොසේජස් බදගෙන කරන ජාතිය බෝට පත් වෙලා ඉන්නේ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
1: කනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතිය.
5: ඒ සල්ලි ටික අරන් දිත්වා ගුලි ගුණාට උට දැම්ම කියන කතාව තුරංගනා කතාව.
6: මොන මැටි වෙන එකට මුණ දෙන්න අපි සූදානම්.
7: තමුන්නාන්සලා කියන දේ අද රටේ මිනිස්සු පිළිගන්නේ නැහැ.
8: ලව් එකේ ඉන්නේ. අපිට ප්‍රශ්නයක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD පොල්තෙල් ඉතිරිය රුපියල් 650යි බයිරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 280යි මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 250යි පෙප්සි ඉතිරිය රුපියල් 125යි කාගිල්ස් ෆුඩ් සිටි.
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477 Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
11: මේ දෙකක් දාගෙන ඉන්නද?
12: ඇයි කන් දෙක පුරවල කන්නද?
11: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
12: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
13: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
11: නෑනේ अरे वाह
0: सिंधु सियोत
11: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
0: අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංචාතරේ
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
16: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්මි.
15: මට පාවයාව
16: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
15: අන්නා කලින් කියන්නේ පැයි
17: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
18: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
15: අහන්න හවස දෙකට සතිය දවස්වල.
19: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
20: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
21: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
20: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
22: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
23: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 152 151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය
24: නාඩි මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාරණ අනාගතයකට ශක්තිමත් මුල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස්
25: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාව වල කියනවානේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තියෙන එක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: රයිම් කලෝරා. අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22.
13: ඇමරිකාක්සත් ජනපදය එක්සත් රාජධානය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලාන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයා වන අපේ ඇලුමෙක්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ඔයත් වාලට වශී වෙන්න ෆිනිෂිං වහලක් නම් කලරම් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026
0: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
3: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
4: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
6: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කුන්දේසි සහිතයි.

0: තවත් ඒලවල් අවසන් ක්ලාසස් වෙත NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University, The Place to Be.
1: සියද පත්තරේ විදහසා උදේ 7:50

0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
2: දැන්ම දරුවගේ 9.9 වසරයි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනී.
4: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ පුදුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
5: ලා මකලෝ සහ ලා

0: රාත්‍රි 8යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල් කිත්කුදීම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම් කරන්න. සාමාන්‍යයෙන් තමයි අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි උන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0718-492-492-3727-77.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: ආදිමන්සින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න අදම 13:19ට කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
10: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be.
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
4: කොළඹ හුණු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
4: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
4: බැතිබර දායකත්වයා උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
5: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
8: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: මතකද AS 30 බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කෘතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ වර කවුරු කැමති වෙන්නේ නැත්තේ ඒකනි. ඒ මිනිස්සු කැමති නිදහසේ.
3: ලා මකලෝ සහ ලා

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: තෙල්න කිත්කුරියම් පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. අපි බොහෝ වෙලාට බලාපොරොත්තු වෙන 31 වෙනිදාත් අපේ බෙදා හැරීම්ස් කරන්න. සාමාන්‍යයෙන් ගත්තාම අපි ඉරිදා දිනේදී වැඩ කරන්නේ නැහැ. නමුත් මේ සතියේ ඉරිදා දිනේත් අපි තෙල් බෙදා හැරීම කරනවා. අපි QR කේතය කියන එක නිසි ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන කියන පදනමේ ඉන්නේ. සියලුම පිරවුම්හල් වලට අවශ්‍ය කරන තෙල් ලබා දීමේදී අපි ඔවුන් ඇනෝම් කරන එක අඩු කරන්නේ නැහැ. අපි ඔවුන්ට දැනුම් දීලා තියෙන්නේ QR කේතය හරහා පමණක් ජනතාවට තෙල් ලබා දෙන්න කියලා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්ණි මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත Hot and Spicy with සුදු කොච්චි.
2: අන්න හවස දෙකට සතිය දවස්වල
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0781132777.
8: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
9: නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
10: හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
11: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
12: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ 9යි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
14: ආදී මාංශින් ඔබ උපය ගන්න මුදල් හෙට දවස වෙනුවෙන් ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ ඔබට ගන්න පුළුවන් නිවැරදි තීරණය තමයි ඉහළ ප්‍රතිලාභ සහ විශ්වාසදායක සේවාවක් ඔබට දෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙත පියනගන්න. දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිමත් විශ්‍රාමයකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න. අදම 13:19 කතා කරලා ස්ථාවර තැන්පතු සඳහා විමසන්න. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම දැන්මම තන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: සිත නිවන සියත.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
2: Okay.
1: Rest.
2: Resting.
1: Resting වගේ આવත් තියෙනක ඉවරයිනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
5: අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න. අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22. Primelands.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්

0: මෝත් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝත් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග මිල රුපියල් 79,85,000 සිට ඉහළට දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න. බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026.
0: හොනු පිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හොනු පිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
0: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
2: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
0: බැති බර දායකත්වය උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින් බර වෙසක් මංගල්‍යයක් වේවා. බැති බර පැතුම ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
5: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.
8: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
2: සිත නිවන සියත.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩී වීරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: මතකද ඒ ස්තිහා බලාගෙන

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සැන්ඩි ඕන සතෙක් ඕන මනුස්සේ කුතුම ආසාවක් තියෙන නිදහසේ ඉන්න. ඒකට වා තාම තනිකඩ

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: දැන් වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න. කඩපති කඩපති මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාර්ෂි, විෂ්මි. මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමත ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අන්න හවස දෙකට සතිය දවස්වල
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
3: නෑනේ අරේ වා
6: සින්දු
5: සියතයා
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: රශ්මි ජාතික වෙසක් කලාපය 2026
1: කොළඹ හොනුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධානයෙන් සියත මාධ්‍ය ජාලයේ මාධ්‍ය ශක්තියෙන් පැවැත්වෙන
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය 2026 ජුනි මාස 2 දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී
1: අලංකාර වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු, ප්‍රණීත දන්සැල් සමගින් මෙවරත්
0: බුද්ධ රශ්මි ජාතික වෙසක් කලාපය පින් සිතින් ඔබත් පැමිණෙන්න.
1: බැතිබර දායකත්වය උතුම් දම්සිසිලෙන් සියල් සිත් නිවී සැනහෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා. බැතිබර පැතුම ජාතික ඉතිරිකිරීමේ බැංකුව.
2: මේ හඳුන් ගුරුවල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
3: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එසෙල්ලිස්ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.
4: ඉමෝවිතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
0: සිත නිවන

ජාත්‍යන්තර කොලිකෝට් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සූර්යේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුළු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය. සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

Садыгам сиета. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී දේව

0: Ternyata Pocket Money. උදේ 5 විනාඩි 25 වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka. අපි අලුත් මාසයකට ඇවිල්ලා නේද?
0: අලුත් මාසයකට ඇවිල්ලා ඉන්නේ හරියටම අද ජූනි 1 වෙනිදා. තාමත් කතා වෙලා ඉන්නේ වෙසක් සතියේ. ඉතින් වෙසක් සතියේ හෙට වෙනකන් තියෙනවා. ඉතින් අදයි අදත් දන්සල් තියෙනවා. ඊයේත් එහෙමයි පෙරේදත් එහෙමයි වෙසක් සතියෙන් තමයි ගත වෙලා යන්නේ. එළියට බැස්සම ඉතින් ඒක දැනෙනවා අපිට. කොහොම නමුත් තාමත් පාරවල් ටිකක් සෙරගේ මඩුවිනේ.
1: ඔව් ඉතින් අවුරුද්දෙත් මාස පහක් ඉවර වෙලා තියෙන්නේ. දන්නේම නැතෝ කාලේ ඉක්මනින් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපිත් කාලෙත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ටික ටික වෙනස් වෙලා තියෙනවා. හැබැයි ඉතින් පොකට් මනි නම් වෙනස් වෙලා නැහැ. අපි රුපියල් 5000ක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද දවසෙත් අපි ලෑස්ති පොකට් මනි දෙන්න.
0: රයිට්. අපි එනංග පළවෙනි සින්දුව අහලා ඊට පස්සේ අපි පළවෙනි තරකරුවත් එක්ක කතා කරන්න ලෑස්ති. එනංග good morning. මම රවිෂ්ක.
1: මම ආශි.